සුභ සන්ධ්‍යාවක්. අද ජූලි මාසේ 13 වෙනිදා. සුපුරුදු සෙනෙහසින් ඒ වගේම සුපුරුදු ලෙංගතුකමින් ඔන්න අපි අදත්තාව ඔබව සොයාගෙන FM තරංගමාලා 88.6 වගේම අන්තර්ජාලයේ www.pbfm.org.au වෙබ් අඩවියෙන් ස්වර්ණ FM අරගෙන. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අරගෙනෙන ස්වර්ණමය දෙහෝරාව. උපන්බිමේ උණුහුම අදත් අපි ඒ විදිහටම ඔබට තිරින කරන්නට සූදානම්. බොහෝ දේශපාලන තොරතුරු අද තිබෙන අපිට ඔබ සමග බෙදා හදා ගන්න. ඒ විතරක් නොවෙයි මෙල්බන් නගරයේ සිද්ධ වෙන දේ පිළිබඳවත් අපි අද කතා කරනවා. ලංකාවට සජීවීවත් යනට බලාපොරොත්තුවක් තිබෙනවා ලංකාවේ සිද්ධ වෙන බොහෝ සමාජ කාර්යයන් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ වගේම ඔබේ හදවතේ රාව ප්‍රතිරාව නැංගු ගි සමුච්චයකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අපි වෙනදා වගේම අදත් තෝරගෙන තිබෙනවා. සහෘද ආරාධනාව එන්න රැඳෙන්න අපත් සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසින් මේ ස්වර්ණ FM

0: பிளவரை 8 வினாடி 8 ஐபோன் கனி
1: ஐபோன் சூப்பர் சந்தர்ப்பம் வேவை இதுதுனி
0: போ தேவல் கதா කරන්න තිබෙනවා ලංකාවේ තොරතුරු හැබැයි මුලින්ම අපිට ගීතයට ඇලුම් කරන සංගීතයට ආදරය කරන බොහෝ පිරිසකට ඉතාමත්ම කනගාටදායක ප්‍රවෘත්තියක් පහුගිය සතියේ වාර්තා වුණා.
1: ඔව් මම හිතන්නේ අපි හැමෝම දන්නවා ශ්‍රී ලංකාවේ පොප් සංගීතයේ එහෙම නැත්නම් බේග්‍රිත්ම සංගීතයේ වේදිකාවට නැතුම් බැරි ගායිකාවක් හැටියට පුරා වසර 50කට ආසන්න කාලයක් අපව රසවගැන්නු මරිසල් ගුණතිලක මහත්මිය මිය ගියා. ඉතින් මම හිතන්නේ අපිට පැතුම් සමහර වැඩ ගොඩක් මතක ඇති අය සමග වැඩ කරපු අවස්ථාවන් එහෙම මේ අවසානයේදී අය අනිල් භාර්ති සහ චිත්‍රාල් සමග මෙල්බර්න් වලත් සංචාරයක් යෙදුණා මම හිතන්නේ මට මතකෙට පහු විවසර වෙන්න ඕනි. කොමරි විශේෂිත කාරණාවන්නේ අර ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් කාන්තා හඬවල් බොහොම මේ ශාස්ත්‍රීය සම්භාවනීය ගීත ගායනා කරන කාලවකවානුවක ඉංග්‍රීසි ගීත ගායනා කරමින් ඉඳලා ඒ වගේම ඊට පස්සේ අමුතුම පන්නේ ගීතයක් ගායනා කරනවා අර අපි කියන්නේ සිංග්ලිෂ් ගීත කියලා ටිකක් ඔය අර ඩෙස්මන් සිල්වා වගේ අය තමයි ওই දවස්වල ගායනා කරේ කැන්ඩිලා මිසි කියන ගීතය එක රැයිකින් ලංකා ජනප්‍රිය වෙලා ඒක විශේෂිතක් වෙන එක සිංග්‍රීසි සහ සිංහල භාෂාව මේ කලමින් ගායනා කරපු ගීතයක් සහගේ ගීත වේගරිත්මේ ඉතා හොඳ ගීත ගායනා කර ඊට පස්සේ පසුකාලනෝ එගේ මේ වේගරිත්මේ නොන ගීතත් කීපයක් අපිට අහන්න ලැබුණා. විශේෂයෙන් මේ ප්‍රසංග වේදිකාවේ ගැඹුරු හඬක් තියෙන කියන්නේ මේ ප්‍රබල හඬක් තියෙන ගායිකාවක් සහ ඇයට කියන්නේ හාමනි කුයින් කියලා. ඒ ඉතා හොඳින් ඕනෑම මේ ගායකයට ගායිකාවට පිටිපස්සෙන් ඉඳලා හාමනි සිං කරන්න දක්ෂ ගායකක් සහ ඇය නොයෙක් වාදන භාණ්ඩ මේ වාදනය කිරීම හැකියාවක් තිබුණා. මට මතකයි එක්තරා අවසාන මේ ක්ලැරන්ස් විජයවර්ධනගේ අවසාන කාලයේදී මදාරා නමින් සංගීත කණ්ඩායමක් බිහි කරලා ඒකේ කීබෝඩිස්ට් හැටියට හිටියා ක්ලැරන්ස් විජයවර්ධන මරිසෙල්. එතකොට මහින්ද බණ්ඩාර ඇතුළු පිරිස තමයි වාදක මණ්ඩලය එක මේ වනිතින් අපි ඇයට මේ නාලිකාවේ අපි ඕනතරම් ඒ ගීත ගාය මේ ප්‍රචාරය කරලා ඇති. ඉතින් ඔබටත් මොන හරි මතකයක් ඇති ඒ සම්බන්ධයෙන්?
0: ඔව් ඇත්තටම අපිටත් හැකියාවක් ලැබෙනවා කණි කීප වතාවක් ඔස්ට්‍රේලියාවේ ඇත් එක්ක වැඩ කටයුතු කරන්න ප්‍රසංග වේදිකාව විශේෂයෙන්ම දැන් මේ මැදිරිය ළඟටම ඇවිල්ලා ප්‍රසංගයක් කළා එපින් මෙමෝරියල් හෝල් එකේදී. ඔහුයි ඇයයි ඇනස්ලි මාලේ වන ඇතුළු කණ්ඩායම තමයි එදා ඇවිල්ලා හිටියේ. එදා කතනය තිබුණේ මට මේ හරි අපූරු සිදුවමකු සිද්ධ වෙනවා. ඒ තමයි මේ ඒ කතනේදී නම වැරදෙනවා මට. ඒ කියන්නේ ඊළඟට මේක මේ ඩින ඩාන්සයක් විදිහට තිබුණේ බ්ලොසම් සංගීත කණ්ඩායම තමයි විජිත අමරසේකර මහත්මයාගේ බ්ලොසම් සංගීත කණ්ඩායම තමයි සංගීතය සැපෙව්වේ. එකපාරටම මේ ඊළඟට මට තිබුණේ ඇන්ඩස්ලි මාලේවන මහත්මයාව වේදිකාවට අරගෙන එන්න. හැබැයි මේ මට පුංචි ප්‍රශ්නයක් එනවා. මොකද මේ ඊට ඉස්සරලා දවසේ මේ සිකුරාද දවසක මේක වෙන්නේ සෙනසුරාද දවසක සිකුරාද දවසක මට ඒ වගේ ප්‍රසංගයක් හම්බ වෙනවා අනිල් භාරතී මහත්මයාත් එක්ක කරන්න සිඩ්නිවල. ඉතින් ඔය ප්‍රසංග ඉවරලා ඇවිල්ලා මම ඇනස්ලි මාලේන මහත්මයාගේ ප්‍රසංගයට දැන් එකතු වෙලා ඉන්නකොට ඊළඟට ඉන්න ඇනස්ලි මාලේවන මහත්මයා තමයි ගීත ගායනා කරන්න. මම ඉතින් ඇනස්ලි මාලේවන මහත්මයාගේ ගීත ගණනාවක් ගැන මතක් කරලා දිගටම කතා කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා එකපාරටම මේ සජීවී වෙන්නේ මේ වේදිකාව වෙන්නේ මට නම අමතක වෙනවා. අමතක වෙලා මට එකපාරට මතක් වෙන අනිල් භාරතී මහත්මයාගේ නම. මම ඒ නම ඉදිරිපත් කරලා මේ ඇනස්ලි මාලේවන මහත්මයාව වේදිකාවට අරගෙන එනවා. නමුත් එතනදී අපි විනෝදාත්මකව ඒක බෙදා හදා ගන්නවා බේර ගන්නවා ඒක අනුදෙනු. ඔහුගෙන් පස්සේ ගීත ගායනා කරන්න හිටියේ මරිසෙල් ගුණතිලක. ඉතින් මරිසෙල් මහත්මියට දැන් මේක ප්‍රශ්නයක්නේ. මරිසෙල් මහත්මිය මට කියනවා පැතුම් ඉන්න පැත්තකට ලයින්න, මොකද අද ඔයා මේ නිවේදන කටයුතු එච්චර මේ පැහැදිලිව අපිට කරන්න යන එක නිසා මම තමයි මම ඇවිල්ලා මේ ඉන්ද්‍රාණි පෙරර නෙමෙයි මරිසෙල් ගුණතිලක කියලා ඇය ඒ විදිහට හරි අපූර්වට අර එතන තිබිච්ච සිටුවේෂන් එක එතන තිබිච්ච අවස්ථාව නිමලා ලස්සනට ඒක ගත්ත හරිම නිහතමානී චරිතයක්. ඒ වගේ වේදිකාව පිටපස්සේ අපිට තියෙනවා බොහෝ අමතක නොවන මතක. ඉතින් ඒ වගේ හරි ලස්සන අපූරු මතකයන් රසක් ඉතිරි කරලා තමයි ඇය සමුගත්තේ.
1: ඔව් හොඳයි හොඳයි කතාකාරිය කරමේ අවසාන මිල්බන් ප්‍රසංගයේ අනිල් භාරතිගේ වොයිස් ආවේ නෑ. ඉතින් වේදිකාවේ ඇකින මම මේ අනිල්ට කිව්වා මේ දැන් සින්දු කියන්න තියෙන පොඩ්ඩක් කට පරිස්සම් කරගෙන කටවහගෙන ඉන්න කියන දේ අහන්නේ දැන් ස්ටේජ් එකට හැලලා හරියට සින් කරගන්න බෑ කියලා කියන ඇත්තට එයාට මේ මොකක් හරි අසනීපයක් ඇතුළේ වෙන්න ඕනේ වෙන්නේ නැත්තේ කොහොමද ඉතින් අපිට කියන තියෙන නිසුබ ගමන් කියලා අපි මේ නාලිකා යගේ වුණ තරම් ගීත ප්‍රචාර කරලා ඉතින් අදත් අපි සිහිපත් කරමින් ඇගේ අපුරු ගීතයක් ප්‍රචාර කරන්න සූදානම් වෙනවා

0: වෙලාව හරියටම රෑ 8යි විනාඩි 18යි අපි ලංකාවේ තොරතුරු කතා කරන්නයි සූදානම් වෙන්නේ කණි ලංකාවේ තොරතුරු නම් රසක් තියෙනවා කතා කරන්නට පහුගිය සතියේ වැඩිපුරම කතාබහට ලක් වෙච්ච මාත්‍රිකාව බාට පත් වෙලා තිබුණේ මීගමු බන්ධනාගාරයේ සිද්ධිය අපි පහුගිය සතියේත් කතා කරා සමුද මේ මොහොත වෙනකොට බන්ධනාගාර සිද්ධිය ඉතාමත්ම උඩුදුවල තිබිච්ච මොහොතක් ඒ වෙනකොට මරණ 20ක් වගේ තමයි වාර්තා වෙලා තිබුණේ දැන් අද වෙනකොට ඒ සංඛ්‍යාව ඉහළ ගිහිල්ලා තිබෙනවා තාමත් දැඩි සත්කාර ඒකකවල පීඩා විඳින එහෙම නැත්නම් ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් වගේම සිරකරුවන් කීප දෙනෙක් ඉන්නවා කියලා තමයි ආරංචිය තියෙන්නේ 100කට අධික පිරිසක් රෝහල් ආශ්‍රිතව ප්‍රතිකාර ගන්නවා දැන් මේ බන්ධනාගාර සිද්ධිය කොහොමද අපි කියවාගන්නේ
1: ඔය මෙහෙමයි දැන් ඔය ප්‍රිසන් රයිට්ස් එහෙම නැත්නම් ඔය බන්ධනාගාරවල කැරලි කියන එක මේ මං හිතන්නේ අලුත් දෙයක් නෙමෙයි ලෝකේ නොඑක් බන්ධනාගාරවල සිද්ධ වෙන දෙයක් විශේෂයෙන්ම මේ තුංගන ලෝකයේ රටවල් සහ ඔය ලතින් ඇමරිකාන රටවල් වල අපිට නිතරම වාර්තා වෙනවා සමහර රටවල් තියෙනවා දැන් මම අද කියෙව්වා මේ නෙදර්ලන්තේ එහෙම මේ බන්ධනාගාර හිස් කියලා ඒ වගේ සිරකාරයෝ නැහැ ඒව නිකන් තියෙන්නේ කියලා ඕස්ට්‍රේලියාව උන සමහරලාට අපිට ආරංචි වෙනවා නේද හිටිකමන් ඇතුලේ ප්‍රශ්න ඇති වෙනවා ඒව ගොඩක් වෙලාවට මේ මද්රව්‍ය ජාවරම් කාර්යයන් අතර තියෙන ගැටුම්.
0: ඉතින් ඔස්ට්‍රේලියාවේ ප්‍රශ්නයක් තියෙනවා කණි. මොකද ඔස්ට්‍රේලියාවේ බන්ධනාගාරවල තිබෙන ඉඩ පහසුකම්. පහසුකම් නෙමෙයි ඉඩ ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒ නිසා මේ රටේ දැන් හිරේට නියම වුණත් බොහෝ වෙලාවට උන් උත්සාහ කරනවා හිරේට නොවේවා සමාජගත කරන්න. එහෙම නැත්නම් සමාජයේ තුල තියලා ඒ ඉතාමත්ම සුළු වැඩිකරුවන්ව උන්ට ඒ අවශ්‍ය දඬුවම් සහ සමාජයට ප්‍රජා වැඩ කටයුතු එහෙම දෙන්නේ අපේ දැන් මෙහි කනතු එහෙම සුද්ධ කරන්නේ ඒ වගේ සිර දඬුවම් විඳින අය. සහ ඊට වගේම තවත් ඔය තැන් තැන්වල තිබෙනවා සමාජ සේවා වැඩ කටයුතු. ඒ සමාජ සේවා වැඩ කටයුතු බොහොමයක ඒ සිර දඬුවම් විඳින පුද්ගලයන් තමයි ඉන්නේ. ඉතින් ඔවුන් සමාජයත් එක්ක මිශ්‍ර වෙලා සමාජයත් එක්ක වැඩ කටයුතු කරනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා සමහර සිරකරුවන්ට ටැග් එකක් තියෙනවා. ඒ ටැග් එක ඔවුන්ට මොන්ට කරන්න පුළුවන්. මේ විදිහට මේ අපේ රටේත් එහෙම නැත්නම් මේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරෙත් සහ අනෙකුත් නගරවලත් සිර මැදිරිවල යම් කිසි ඉඩ ප්‍රමාණවල ප්‍රශ්නයක් තියෙනවා.
1: ඔව් මම හිතන්නේ දැන් මෙහෙත් වෙන අපරාධ දිහා බැලුවට පස්සේ අපරාධය බැලුවට පස්සේ දැන් ඉස්සරහට ඕන වෙයි මොකද මම දැක්ක වාහන එහෙම මේ ඉතා විශාල ප්‍රමාණයක් හොරකම් කරලා තියෙනවා මෙහි ගොඩක් වෙලාවට තියෙන එක ප්‍රශ්නයක් තමයි දැන් මොන හරි හොරකමක් වුණාට පස්සේ පොලිසිය මේ සැකකරුවන් හොයාගෙන යනවාද හබාගෙන යනවාට වැඩිය අහන්නේ ඉස්සල්ලාම ඔයගොල්ලන්ට රක්ෂණයක් තියෙනවද කියලා ඒකට අවශ්‍ය කරන ලියකෙවිලි ටික දෙනවා ඊට පස්සේ ඉතින් පීඩාවට පත් වෙච්ච මිනිස්සයා ඉන්ෂුරන්ස් එකට ගිහිල්ලා ඉවරලා ඒ ටික ක්ලේම් කරගෙන ඒ වැඩේ කරන් යනවා මේ හැබැයි කතාවක් තියෙනවා මේ පොලිසිය වැඩ අතාරින්නෙත් නැහැ කොහොම හරි මේ හඹාගෙන ගිහිල්ලා මේ සැකකරුව හොයාගන්නවා කියලා. ඔබ කිව්ව හරියයි. කියන්නේ ගොඩක් වෙලාවට මේ සුළු වැරදි කරන අයට සමාජ වැඩ කටයුතු තමයි දෙන්නේ. දැන් ලංකාවෙත් ඒක තියෙනවා. මේ අලුත් ඇමතිවරයා යටතේ විශේෂ මේ කාර්යයක් කරමින් යනවා ඒ වගේ වැඩ කරගෙන යන්න. දැන් උතර ප්‍රශ්නයක් තියෙන්නේ මේ මම ඔකම Facebook එකේ ලිව්වා පැතුම් මේ මගේ අත්දැකීමක් කියන්නේ 1986 වසරේදී මගේ ජාති සහෝදරය කිටිය බොරැල්ල පොලිසියේ උද රිටයර් වෙලා ඉතින් අපි අර පාසල් යනකොට මොකක් හරි තතක් ගලවනවා කියන්නේ මොන හරි කෑම ටිකක් ගන්න සිගරට් එකක් බොන්නවට සල්ලි ඉල්ල ගන්න ඉතින් වැඩ කරන එකෙක් ගවට යනවානේ ඉතින් මිනිස්සයා මේ පර්ස් එක අදින හැම වෙලාවෙම මට මතකයි පොඩි මේ මොකක් හරි කුඩු ජාතියක් පෙන්වනවා ඒක හීරෝ ඉන්න මොනවද කියලා මම දන්නේ නැහැ මේක නැතුව මේ වනාත මුල්ලි බොරැල්ල මරදානේ රස්සාව කරන්න බෑ කියලා ඔහු මරදාන පොලිසිය අනිතර වැඩ කරේ ඉතින් මේ එතකොට ඒ ඔය කියන කතාව එන්නේ 1986දී 2026දී ධර්ණය කළ සිද්ධියක් වෙනවා ඔබත් දකින්න ඇති වීඩියෝ කරලා මේ සහෝදරයෝ වගේක් එතෙන්ට ඒ අත්තරංගුවට මද්‍රව්‍ය වටලන්න ගිය මේ නිලධාරීන් සිවිල් නැඳුමින් හිටිය පිරිසක්කට ගම්වැසියන් පහර දෙනවා ඒ පහර දීලා ඔහුගේ වොලට් එක පර්ස් එක අදිනකොට ඒවා අතුල තිබිලා මද්‍රව්‍ය හොයාගන්නවා එතකොට මෙන්න මේ ප්‍රශ්නය ලංකාවේ අපි මේ කතා කරන මේ ප්‍රශ්නය ලංකාවේ මේ රහසක් නෙමෙයි. පොලිසිය විසින් නඩු නිමිති සඳහා අහිංසක තරුණයන්ට මද්‍රව්‍ය දාලා අත්අඩංගුවට ගන්නවා කියන එකේ ප්‍රමාණයන් පවා තියෙනවා. 54 ගන්නවා කියලා කියන්නේ ඒකේ තියෙනවා එක්තරා ලිමිට් එකක්. ඒ ලිමිට් එක දාලා තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ. ඔක මේ ප්‍රසිද්ධ රහසක්. එක එක මේ පොලිසිය වල තමන්ගේ නඩු ප්‍රමාණය වැඩි කරගන්න සහ මේ දැන් අර ඔයිට ඉස්සලා තිබුණා මේ යුක්තිය මෙහෙම ධාරි මොක්කරි කියලා ඒ දේශබන්දු දෙන්නකෝන්ලේ කාලේ ටිරන්නල පොලිසිය අමතිවරයා ඉන්න කාලේ මද්රව්‍ය මේ අල්ලන මෙහෙයුමක් ඒ මෙහෙයුමේදී ඒ ඔය නම්බර ප්‍රමාණය ඒ කියන්නේ සංඛ්‍යාලේඛන ඉහළ දෙපිට සඳහා ලොකු වැඩ කොටසක් කරා ඒ වගේම තමයි දැන් ඔය ඉවත් වෙනු කියන එක ඇතුළෙත් ඒ විදිහටම තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ කියන එක ගැන චෝදනාවක් තියෙනවා ඒ නිසා අර සිරකරුවන් එහෙම නැත්නම් රැඳවියන්ගේ තදබදය බන්ධනාගාරවල වැඩි වෙලා තියෙනවා එකක් තමයි අර සුළු වැරදි කරන අය සහ දඩ ගෙවා ගන්න හැකියාවක් නැති අය අපදෙන්න කෙනෙක් නැති අය ඒ වගේ අයවත් ගිහිල්ලා මේක ඇතුළට දානවා ඊට පස්සේ ওই රස පරීක්ෂ වාර්තා එන්න පොලිස් වාර්තා එන්න අපි දන්නවනේ ලංකාවේ ඉතින් සමහර දේවල් එන්න කල් යනවනේ එතකොට ඒ රැඳවියන් සතිය දෙකට මේ වසර ගානක් සමහරලාට මේ වාර්තා එනකනුත් රඳවගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා ඉතින් එහෙම ප්‍රශ්නයක් ඉදන් තමයි මේ තදබදය තියෙන ඉතින් මේ තදබදයක් තියෙන තැනක විශේෂයෙන්ම දැන් ඒ අය ඉන්නේ මානසික පීඩනයක ඒ මානසික පීඩනයක ඉන්න මිනිස්සු සහය කියන්නේ ඒක බලා ගන්න අය ඒ ජෙලර්වරු සහ රඳවියන් කියන දෙගොල්ලම ඉන්නේ එකම තත්ත්වයේ කියන්නේ ඒගොල්ලෝ හැමෝම මේ සතුටින් ජීවත් වෙන මිනිස්සු කියලා කියන්න බෑනේ නේද ඉතින් ඒ පුංචි සිද්ධියක් ඇති දැන් ඔය අපේ සමහර සහෝදරවරු ඉඳලා තියෙනවානේ මේ බන්ධනාගාරවල ඒගොල්ලෝ කියන්නේ කකුල ගෑවෙන එක ඇති කියලා පහර දීමකට නිදාගෙන ඉන්නලාට තමන්ගේ ඇඟට කකුල වදින එක ඇති රණ්ඩුවක් ඇති වෙන්න කියලා. ඉතින් ඒ වගේ සුළු දේවල් දැන් මම බන්ධනාගාරවල නෙමෙයි පැතුම්. දැන් අපි කොහේ හරි පාටි එක එකතු වෙලා යාළුවෝ ටිකක් කන බොන වෙලාවක බහින් බස් වෙලා කොච්චර ලංකාවේ පිහිනුම් වෙලා තියෙනවද මිනි මරාගෙන තියෙනවද ගහගෙන තියෙනවද බෝතල් වලින් කඩාගෙන තියෙනවද නේද? එහෙම වෙනම ඒක සාමාන්‍යයෙන් මේ මිනිස් ස්වභාවයක්. ඉතින් මේ වගේ තදබද තත්ත්වයක් එක්ක එක එක මතවාද තියෙන මිනිස්සු එහෙම ඉන්නකොට ඒ වගේ සිද්ධීන් වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ සාමාන්‍ය දෙයක් ලෝකේ. තුන්වෙනි ලෝකේ විතර නෙවෙයි. දැන් ලංකාවේ ඔකීවසරයක් වුණා ඔය 1983 කළු ජූලියට් සම්පාතුව තමිල සහෝදරයන් 500ක් විතර ප්‍රමාණයක් 50ක් විතර ප්‍රමාණයක් ඝාතන වීමක් සිද්ධ වුණා. ඉතින් ඒ වගේ ගෝඨාභය රාජපක්ෂගේ කාලේ 26 දෙනෙක් හරි වගේ ප්‍රමාණයක් දනගසා විදි තිබ්බ කියලා මේ චෝදනාවක් තිබුණා. ඉතින් ඔය සිද්ධි කීපකුණා මෙතෙන්දි මේ ඔය ජනතා විමුක්ති පෙරට සම්බන්ධ අපේ මිත්‍රයන් නම් බොහොම කනගාටුටපත් වෙලා තියෙනවා. කියන්නේ පහළ සමාජිකයෝ කීප දෙනෙක්ම අපිට කිව්වා අපේ ආණ්ඩුවක් යටතේ නොයේ යුත්තක් සිද්ධ වුණා කියලා. ඔවුන් එකේ දැඩි කම්පාවටපත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේක රජය පැත්තට ඇඟිල්ල දික් කිරීම ගැන දෙපැත්තක් තියෙනවා. මොකද එකක් තමයි දැන් ඔය කැරලිකාර තත්ත්වයක් ඇති වුණාට පස්සේ සාමාන්‍යයෙන් අර වාට්ටු කඩනවා කියලා එකක් තියෙනවානේ. ඒ ක්‍රියාවලිය නිලධාරීන් නොගත්තේ ඇයි කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ඒ රැඳවියන් ගැහැසීම වළක ගන්න වෙඩිතැබීමක් සිද්ධ වෙනවා අපි දකිනවා. ඒ වෙඩිතැබීමේදී ප්‍රශ්නයක් ඇහිලා තිනා ෆයරින් ඕඩර්ස් දුන්නේ කවුද කියලා. නමුත් ඒ වෙලාවේ සමහරලාට ඒ නිලධාරියා ඌරාමන්ට රිස්ක් එකක් තමන්ගේ රස්සාව හුඩ වෙන්න තියෙන නඩු නිමිති ඒව ඔක්කොම තමන්ගේ අතට අරගෙන ඌ සමහරලාට මේක වළක්වන්න තියෙන හොඳම විදිය එක කියලා හිතන්නේ නැති. මොකද ඌ ඒකේ අර වෙඩි තියෙන ආකාරනුත් මම වෙඩිතීම සෞන්දර්ය කරනවා නෙමෙයි. නමුත් ඒ ආකාරනුත් ඌට අර එකසරේම අර කීප දෙනෙක් මේ යන විදිහට මේ අර එක ෂොට් එක තියෙන්නේ එන්නේ නේද? ඉතින් ඒක සමහරට ඔහුගේ පුහුණුවෙන් හෝ වකරි දෙයකින් ලබාගත් අත්දැකීමක් වෙන්නේ නැති. නමුත් ඒකේ තියෙන්නේ දැන් මානව හිමිකම් සංවිධාන වලට පේන්නේ එක අපිට පේන වෙන විදිහද අපි ඒක දැක්කේ වෙන විදිහකට. එතෙන්දී ඔහු තමයි එතන මුහුණ දෙන තත්ත්වය මොකද්ද කියලා දන්නේ. නමුත් කොහොමද මේක ඇස්සේ දැන් එක එක කතා එළියට එන්න පටන් අරන් තියෙනවා. වැලිකඩින් ගිනිල් දාරින් මේ සිරකරුවන් දනගස්සල ඔවුන් ලවා වන්දෝගෙන එහෙම මේ යම්කිසි වද හිංසා කරා කියන කාරණාවල් ඇහිලා තියෙනවා. සිරකරුවන්ගේ රැඳවියන්ගේ පැත්තෙන් එකක් කියනවා, බන්ධනාගාර නිලධාරීන්ගේ පැත්තෙන් එකක් කියනවා. කොහොමරි මේ අපිට බන්ධනාගාර ක්‍රමය කියන්නේ ලංකාවේ බන්ධනාගාර ගැන මේ පැහැදිලි සුදු චිත්‍රයක් දෙන්න හැකියාවක් නැහැනේ. මම දැන් මම ඕස්ට්‍රේලියාවත් එහෙම දෙන්න විදිහක් නැහැ. මොකද මේ අපේ මිත්‍රයෙක් මේ ළඟදී මේ මෙල්බන් වල අපේ මිත්‍රයෙක් මේ ළඟදී ටික කාලයක් ඉඳලා සතියක් දෙකක් ඔහු ඉඳලා ඇහිල්ල ඔහු මට ආපු ගාම කිව්වේ ගිය විලේ ඉඳලම එයා හිටපු වාට්ටුවේ දොර ගිනුම් අංකයක් දුන්නා. ඒ ගිනුම් අංකයට එළියේ යම් කිසි ස්ථානයකට ගිනුමකට සල්ලි දාන්න ඕනේ. ඒ සල්ලි දාලා ඒ SMS එක ඇතුළට ආවට පස්සේ එතනින්දන් එයාට රාජකීය සැලකිලි ටිකක් හම්බුණා කියලා. ඒ ඔහු ඉන්න කාලය තුළ ඉතාමත්ම හොඳින් ඒක ඇස්සේ ඉඳලා තියෙනවා. ඉතින් ඒ කොනක
0: ඕස්ට්‍රේලියාවේ
1: ලංකාවේ ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකක් තියෙනගෙන දැන් අතන ඔස්ට්‍රේලියාවේ මේ මිත්‍රයාවෙනුයි හයි කමිෂන් එකක් ගිහලා මැදිහත් වෙලා තිබුණා ඒගොල්ලන්ට දෙකට කරන්න දෙයක් නැහැ මොකද ඒගොල්ලොත් ගිහලා නඩුව දවසට ගිහලා බල්ල වෙනවා මිස බන්ධනාගාරයට යන්නේ නැහැ ඉතින් සාමාන්‍යයෙන් මුදලක් එළියට දුන්නාට පස්සේ එතුළෙදී ඔහුට යම් කිසි දෙකින් සහනයක් ලැබිලා තියෙනවා ඉතින් ඒ හිටිය සතියක් හෝ දෙකක් කාලයක් හෝ හිටියා ඒකෙදී ඔහු මේ ඒ විදිහට තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මුදල් තියෙනවා නම් ඇතුලේ වැඩ කටයුතු ටිකක් කරන ඉතින් ඊටම නරක විදිහට මද්ද්‍රව්‍ය ඇතුලේ භාවිතා වෙනවා කියලා ඔහු ප්‍රකාශ කරා මේ ඉතින් ඒක කොහොමද ඇතුලට යන්නේ ඇතුලට යන්න ක්‍රම මොන හරි නේද දැන් ඔය කියන්නේ අර නිර්වත් කළ චෙක් කළා යවනවා කියලා කියද්දිත් මද්ද්‍රව්‍ය ඇතුලේ තියෙනවා නම් නිලධාරීන්ගේ සහයෙන් එක යන්න ඕනේ එහෙම නැතු යන්න විදියක් නැහැ වෙන වෙන ක්‍රමයක් නැහැ ඒක ඒගොල්ලෝ උපක්‍රම තෝරාගෙන නැති මොකද ඒ ඔය ඔය ඔය ඔය ඔය මද්ද්‍රව්‍ය ඇතුළට යන එක සහ දුරකථන පාවිච්චි කරන එක ඒ වගේ න නොඑක් අද්දකීම් තියෙනවා ඉතින් සිරගෙදරකට යන ඕනෑම මිනිස්සෙක් අන්තිමට අපරාධකාරයෙක් කියලා එළියට එනවා නම් එහෙම තත්ත්වයක් නම් තියෙන්නේ ඒ ඇතුලේ තමන්ට අඳුර ගන්න එහෙම කතා අපි කොච්චර අහලා තියෙනවද ඒක අඳුර ගන්න පිරිස් එක එකතු වෙලා එළියට ඇහිලා ගෙම් ගහපු අය ඊට පස්සේ වෙන කල්ලි වලට බැඳෙන ඉතින් එහෙම ලොකු දේවල් ටිකක් සිද්ධ වෙනවා ඒ නිසා දැන් මේකෙදි තියෙන පළවෙනි කාරණාව තමයි අසාධාරණ විදිහට කියන්නේ වැරදි කාර්යෝ කියලා අපි හැමෝමත් වැරදි කරනවානේ අපි අපිව අහුවෙන්නේ නැති ප්‍රශ්නද අපි දැන් ලංකාවට ගිහිල්ලා අපි අපි ලංකාවේ නෙමෙයි මේ කොයි රටේ වුණත් වාහනයක් කෙලවද්දී ස්පීඩ් ලිමිටෙඩ් එහා පැත්තෙන් යනවා වෙන්න පුළුවන් නේද මම කියන්නේ සුළු සුළු වැරදි කරන හැම මිනිස්සෙක්ම දැන් ඔය ළමයි ස්කෝල්ට දාගන්න ඩොකියුමෙන්ට් හදපු නැති කවුද කවුරුහරි ඉන්නවා නම් කියන්නේ අපි හැදුවේ නැහැ කියලා නේද දැන් මම ගියේ ස්කෝලේ වටේ වතු වල ළමයි කවුරුත් මගේ පන්ති වල හිටියේ නැහැ ඒක අර මොකද්ද ඔය ආර ගන්න 16 මොකද්ද සීමාවල් නැහැ ඉතින් ඒ නිසා මේ එහෙම තමයි හැමෝම වැඩිකාරු දැන් අර කූඩුව ඇතුළට ගියාට පස්සේ බැම්මෙන් එහා පැත්තට ගියාට පස්සේ ඒගොල්ලන්ට නමක් එනවා රැඳවියන් කියලා එළියේ ඉන්න අය නිවැරදිකාරු හැටියට අපි කවි කතා එක එක තමන්ට හිතන නිසසද ලියනවා තමන් ඉතාමත්ම මේ නිවැරදි පුද්ගලයන් හැටියට අර ජීසස් කියන්නේ පළවෙනිම මේ පෞකාර ස්ත්‍රියට පවුන කරපු එකේ ගලක් ගන්න කියන වගේ ඕනනම් අභියෝග කරන්න පුළුවන් ඔය ලියන කියන මිනිස්සුන්ට මේකේ ඇත්ත తත්වය මේ තේරුම් ගන්න කියලා
0: ඒ විතර නෙමෙයි දැන් අපි ඕස්ට්‍රේලියාවේ මේ මෙල්බන් නගරේ ගත්තයින් පස්සේ මෙල්බන් නගරෙත් වගේ ප්‍රශ්න තියෙනවනේ කණි ඒ කියන්නේ ඒට හේතුව තමයි දැන් අපි හැමෝම ශුද්ධවන්තයෝ නොවේනේ බොහෝ වෙලාවට ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තුෙන් හිටපු අය කොයි විදිහට සල්ලි පෙන්වන්න ඇද්ද කොයි විදිහට ඔප්පු තිරප්පු හදලා පෙන්වන්න ඇද්ද ඔස්ට්‍රේලියාවෙන් පස්සේ කීයෙන් කී දෙනෙක් ක්‍රෙඩිට් කාඩයක් ගන්න පුංචි හොරයක් කරන්න ඇද්ද හෝම් ලෝන් එකක් දාගන්න පුංචි හොරයක් කරන්න ඇද්ද වාහන දඩයක් කී දෙනෙක් ආවයින් පස්සේ බොරු නම් වලට දාලා දඩ හරවන්න ඇද්ද මේ කීයකින් මේකින් නොකී කොතරම් දේවල් තියෙනවද එතකොට එහෙම තියාගෙන තමයි අපි අනිකුත් වැරදිකරුවන්ට ඇඟිල්ල දික් කරන්නේ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි වැරද්දේ අපිට අනුව අපි සුළු වැරදි, මහා වැරදි, වහ බරපතල වැරදි විදිහට අපි හදාගෙන තියෙන වැරදි වර්ග. ඉතින් සමහරලාට කියන්න පුළුවන් දැන් මේ මම ප්‍රකාශ කරපු වැරදි මේ කුඩු විකුණනවට වඩා, මනුෂ්‍ය ඝාතන වලට වඩා, ස්ත්‍රී දූෂණ වලට වඩා හරි අහිංසක වැරදි කියලා. වැරද්ද කියන්නේ කොහොමත්ම වැරද්ද නම් වැරද්දම තමයි. අපි දැක්කා මේ අර ඔබ මානව හිමිකම් ගැන කතා කරානේ එක රැඳවියෙක්ගේ එම් සමාන එක නිලධාරිනියක් නිලධාරියෙක්ගේ අම්මා කෙනෙක් හරි ලස්සන වීඩියෝවක් කරනවා ඇය ඉතාමත්ම සංවේගයට පත් වෙලා ඇගේ පුතා මරණයට පත් වෙන වෙලාවේ ඇය කියනවා කෝ මේ මානව හිමිකම් අපේ ළමයින්ට ඇයි මානව හිමිකම් රැඳවියන්ට විතරක් නිලධාරින්ට මානව හිමිකම් නැද්ද මේ විදිහට ඉතාමත්ම මිනිසුන්ට හැඟෙන විදියට කතා කරන්න ඕන මාතෘකාවක් ඇය අරගෙනනවා ඒක එක තැනක් දෙවෙනි තැන තමයි බන්ධනාගාර නිලධාරියෙක්ම බන්ධනාගාර ජේලර්වරයෙක්ම ලයිව් එකක් ඇවිල්ලා කියනවා මේ බොහෝ වැරදිවලට තමන්ගේ නිලධාරිනුත් වක් කියන්න ඕන කියලා තමන්ගේ ඉන්න සමහර නිලධාරින් ඉතාමත්ම අතලොස්සක් තමයි මේ බන්ධනාගාර ඇතුළට මද්ද්‍රව්‍ය ගෙනියන්න දුරකථන ගෙනියන්න අර දැන් ඔබ කිව්ව වගේ අනිකුත් පහසුකම් සපයන්න උදව් කරන්නේ ඉතින් ඒ අය නිසා තමයි මේ ප්‍රශ්න තව ඔඩුදුවන්නේ කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. අනිත් කාරණා තමයි දැන් අර ඔබ මතක් කළා වගේ ඔබේ මිත්‍රයා බන්ධනාගාරගත වුණාම ඔහුට යම් කිසි සැලකිලි පහසුකම් මේවා මේ අපි දන්න ප්‍රසිද්ධ රහස්. හැමෝම දන්න දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය බන්ධනාගාරයක් කියලා කියන්නේ මේ සුව පහසු ස්ථානයක් නෙවෙයිනේ. එතකොට අපි ඒ බන්ධනාගාරයක වැඩ කරනකොටත් ඔවුන්ට මං හිතන්නේ ඒ ඒ විදිහට පුහුණුවක් ලබා දෙන්නට ඕනේ. හින්ද වෙන්න ඇති සමාලලට අලුතෙන් පත් කරපු ඒ බන්ද පොලිස් කියන කණ්ඩායම මේ වැලිකඩ ඉඳලා වැලිකඩ මූලස්ථානයේ ඉඳලා මීගමුවට යන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න. නමුත් ඔවුන්ට තමයි මේ ප්‍රශ්නය වැඩිපුරම දැනෙන්නේ. මම ඔවුන් තමයි ඝාතනය වෙන්නේ. එතනින් ගිය 7 දිනක් තමයි ඝාතනය වෙලා තියෙන්නේ. මෙසක මීගමුව බන්ධනාගාරයේ වැඩ කරපු කිසිම නිලධාරියෙක් ඝාතනයට ලක් වුණේ නැහැ. මීගමුව බන්ධනාගාරයේ වැඩ කරපු කිසිම නිලධාරියෙක්ට බරපතල තුවාලයක් ලබා දෙන්නට ඕනේ. හින්දා වෙන්න ඇති සමාලලට අලුතෙන් පත් කරපු ඒ බන්ද පොලිස් කියන කණ්ඩායම මේ වැලිකඩ ඉඳලා වැලිකඩ මූලස්ථානයේ ඉඳලා මීගමුවට යන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න. නමුත් ඔවුන්ට තමයි මේ ප්‍රශ්නය වැඩිපුරම දැනෙන්නේ. මම ඔවුන් තමයි ඝාතනය වෙන්නේ. එතනින් ගිය 7 දිනක් තමයි ඝාතනය වෙලා තියෙන්නේ. මෙසක මීගමුව බන්ධනාගාරයේ වැඩ කර

0: කරපු බන්ධනාගාර ඇතුලේ තිබෙන මේ දූෂණ නවත්තන්න වෙන්නට ඕනේ මේ අලුතෙන් කණ්ඩායමක් පුරුදු පුහුණු කරන්නේ බන්ධනාගාරවලට කිසිම සම්බන්ධයක් නැති පිටින් ඇවිල්ලා ටක් ගාලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියන පිරිස. නමුත් මේ මොහොතේදී එය හරියාකාරව වැඩ මේ හරියාකාර ක්‍රියාත්මක වෙලා නැහැ. බන්ධනාගාරයේ ආයුධ අරන් රණ්ඩු කරන කලකෝලහල කරන අය අතරට මේ බන්ධ පොලිස් නිලධාරීන් ආයුධ නැතුව තමයි ගිහිල්ලා තියෙන්නේ. අනිත් කාරණා දැන් මේකත් මතක් කරනවා අපිට ලැබෙන තොරතුරු සමහර ඒවා මේ නිර්මාණය කරපු තොරතුරු. මොකද මේවා මේ Facebook එකේ එහෙම නැත්නම් සමාජ මාධ්‍ය වල එක එක්කෙනා හිතලු ලියනවා තියෙන මම දැක්ක එක ප්‍රවෘත්තියක් තියෙනවා 300ක් මේනකොට රැඳවියන් තෝරාගෙන ඔවුන්ට මරණ දඬුවම් නියම කරන්න හදනවා කියලා. නමුත් තාමත් එහෙම 300ක් තියා කිසිම ගාණක්වත් නැහැ. මේ වෙනකොට ප්‍රශ්න කිරීම තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි දකිනවා සමහර අය ලියලා තියෙනවා 300කට දැන් හරි ඒ විදිහට. ඒ නිසා අපි මේ ඔබට මතක් කරන්නේ මේ වෙලාවේදී ඔබට ලැබෙන තොරතුරු හරි තොරතුරු නොවෙන්න පුළුවන්. ඒ නිසා හරි තොරතුරු ලැබෙනකන් වැරදි තොරතුරු එක්ක ගමන යන්න එපා. අනිත් කාරණාව තමයි අනේ මේ බන්ධනාගාර නිලධාරීන්ව ඝාතනය කරලා තින්නේ අතිශය අමානුෂීය විදිහට. ඒ පිළිබඳව මාධ්‍ය වාර්තා කරලා තිබුණා කොහොමද වුණ ඝාතනය කරලා තිබුණේ කියලා. හැබැයි මේ අවස්ථාවේදී පෞද්ගලික මම නම් කැමති නෑ ඒ ඝාතනය කරපු විදි ඝාතනය වෙච්ච ඡායාරූප මාධ්‍ය හරහා ඉදිරිපත් කරනවා නම්. ඔබ නිකමට හිතන්න ඔබේ පියා එහෙම නැත්නම් ඔබේ සහෝදරයෙක් එහෙම නැත්නම් ඔබේ පුතෙක් නම් මේ ඝාතනයට ලක් වෙන්නේ. ඔහු ඝාතනයට ලක් වෙච්ච හැටි ඔළුවට ගල්ලා තාරපුවා. එහෙම නැත්නම් දැන් ආරංචි වෙනවා ඔවුන්ගේ ලිංගික අයවැය කැපුවාය කියලා. ඒ මේ වගේ දෙයක් ඔබට ආරංචි වුණොත් ඔබේ පියාට වුණා කියලා, ඔබේ සහෝදරයාට වුණා කියලා, ඔබේ පුතෙකුට වුණා කියලා ඔබට දැන් හැඟීම කොහොමද? ඒ නිසා මම විශ්වාස කරනවා මාධ්‍ය මේ වගේ දේවල් වාර්තා කරනකොට මීට වඩා සංයමයකින් වාර්තා කරන්නට ඕනේ. මොකද සමහර ඒවා මේ අපි වාර්තා කරන්නේ නිවුස් එක නෙමෙයි. අනේ සමහර නිවුස් අපි වාර්තා කරන්නේ නිකන් ඒක රසබර මේ ටෙලි නාට්‍යයක් එහෙම නැත්නම් කතාංගයක් විදිහට. උදාහරණයක් විදිහට කාන්තාවක් දූෂණයට ලක් වුණා කියන ප්‍රවෘත්තිය බොහෝ මාධ්‍ය වාර්තා කරන්නේ මේ දූෂණයට ලක් වෙච්ච ප්‍රවෘත්තිය නෙමෙයි. ලක් වෙච්ච හැටි, ලක් වෙන්න කලින් ලක්ුණේ කොහොමද, ලක් වෙන අතරතුරේදී උනේ මොනවද, මේ විදිහට අර රස දැනෙන විදිහට තමන්ගේ නිවුස් එකට ආකර්ෂණය එන විදිහට තමයි මේ වාර්තා කරන්නේ. නිසා අපි ඒකනත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. කොහොම නමුත් බන්ධනාගාර සිද්ධිය අතිශය ප්‍රශ්නකාරී සිද්ධියක්. මේ වෙනකොට මං හිතන්නේ ආණ්ඩුව ඉතාමත්ම විශාල ප්‍රයත්නයක් දරනවා මේ ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා හොයාගන්න. බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කිහිපයක් නිකුත් කරලා තිබුණා. ඔහුගේ ප්‍රකාශවල නම් පොඩ්ඩක් පෙවුණා ඌ ටිකක් කලබල වෙලා තියෙන ගතියක්. බන්ධනාගාර සම්බන්ධ ඇමතිවරයා මේ ප්‍රශ්නය මනා ලෙස පාලනය කරන්න උත්සාහ කරනවා කියලා අපිට පේනවා. නමුත් ඔහුගේ ප්‍රකාශත් පරස්පර විරෝධී විදිහට තමයි පේන්නේ. ඉතින් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා.
1: ඔව් නෑ, මෙතන මේ දැන් ඔය ප්‍රශ්නේ හොමුව තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සරහටත් ඔක වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැන් සමහර ඔය මේ ගාල්ල බන්ධනාගාරයේ තදබදයක් තියෙනවා කියලා මම දැක්ක ඔය සමාජ මාධ්‍යවල එහෙම සමහර ප්‍රකාශයන් තියෙනවා. ඇමතිවරයාගේ ප්‍රකාශය නම් එතරම් දුරට සාධාරණීකරණය කරන්න බෑ. ඒක අර මේ කවුද මේ මීට පෙර හිටපු කුමාර ජයකොඩි විදුලි බල ඇමතිවරයා අර පානදුරේ වැඩපොළට මේ වඳුරෙක් පැනලා ලංකාවට විදුලිය නැති වුණා කියලා කිව්ව ප්‍රවෘත්තිය හා සමානව ඒක ජාත්‍යන්තර මාධ්‍යවලත් ගියානේ. ඒ වගේ ප්‍රකාශයක් තමයි කරේ. මම සෝෂල් මීඩියා වලින් කීයක් මෙය ගිහිල්ලාද කියලා දැක්කේ නැහැ කියන එක ගැන ඔහු කර ප්‍රකාශය.
0: එතුමාගේ ප්‍රකාශයක් තියෙනවා මේ කොවිඩ් වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මරණු ගාන දන්නේ නැහැ කියලා ඔහු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ චෝදනා කරනවා.
1: මම දැක්කා ඒක. දැන් වෙලා තියෙන්නේ දැන් හර්ෂණ නානෙක් අර ඉල්ලස් වෙන්න ඕන කියලා මේ මතයක් එනවා. නමුත් දැන් ඔතන මේ ප්‍රශ්නේ තියෙන මේකේ මේ දැන් අපිට මේක තව දවසක් තවයට සරණකදී අනාගතේ කතා කරන්න වෙයි. දැන් අපි මේක කොහොමද නවත්ත ගන්න කියන එක තමයි මෙතෙන්දී සොලියුෂන් එක ආණ්ඩුව ගන්න ඕන. ආණ්ඩුව මොනවද කරේ? ඉස්කෝල 3000ක් වහන ගමන් අර හෝටලයක් හදන්න නියමලා තිබුණා. මේ බෝගම්බරයි තවත් හිරගෙදරකුයි ගැසට් කළා. මහමෝදරයි නැවත හිරගෙවල් දෙයක් ඇරියා. මේ ඉතින් ඒක එතකොට ඒක දැන් ප්‍රශ්නයක්. පාසල් 3000ක් වහද්දී හිරගෙවල් දෙයක් ඇරෙනවා නම් පාලනය සාර්ථකද? මෙන්න මේක ගැන ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා තමන්ගේ පාලන කාලයේ වෙන මෙන්න මේ වින්නහගෙන යම් කිසි දෙකින් ඔහු සාකච්ඡා කරගන්න වෙනවා. ඔහුට කරගන්න වෙනවා. මොකද ඔහුනේ ජනාධිපති. ඔහු ජනාධිපති

0: යුතු වෙලා වස්ස දෙයක් යන්නේ ඉස්සෙල්ලා පාසල් 3000ක් වහන නියමිත වෙලා බන්ධනාගාර දෙකක් වහලා තිබ්බ දෙයක් හරිනවා. ඒතකොට ඒක එක පළවෙනි ප්‍රශ්නේ. ඒක යා ක්ලියර් කරගන්න ඕන එකක්. ඒක යගේ නමට හොඳ නැහැ ජනාධිපතිවරයා හැටියට. අංක 1. අංක 2 තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය නම් ඊටත් වඩා හොඳට ඒක කරගෙන යනවා නම් ආර්ථික ප්‍රතිපත්තිය නිසා 1977 ඉඳන් ලංකාවේ අපේ රට විනාශ කරන්න ආපු ආර්ථික ප්‍රතිපත්තිය නිසා නම් මේ පීඩනයටපත් වෙන මිනිස්සු බිහි වෙන්නේ විරුද්ධාර්ථිකය නිසා අපේ රටට විරුද්ධාර්ථියත් එක්කම ආපු දේවල් තමයි මද්ද්‍රව්‍ය ඊට පස්සේ දියර්ජයවද්ද තමයි කිව්වේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න ඕනේ කියන යෝජනාව කරේ ජීආර්ගේ පැත්තෙන් එතකොට ඒ ආර්ථික ප්‍රතිපත්තිය අස්සේ ගිහිල්ලා තමයි මේ මිනිස්සු මොකටද දැන් මේ මේ මේ හැම දෙයක්ම මොනවා ලබා ගන්නද මේ ඇහිලා භෞතික සම්පත් වෙනුවෙන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා කරන විෂමාචාර එක තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ ඒක නිසා ඒ ඒහා සමානව මේ තරුණ પરම්පරාව ඒ කියන්නේ එක එක කියන්න කනගාටුයි පැතුම් ලංකාවේ එක પરම්පරාවක් ඉවරයි මද්ද්‍රව්‍ය නිසා එක પરම්පරාවක් ඉවරයි ඉතින් ඔය යුක්තිය මෙහෙදි ඉවත් වෙන මොනවා කිව්වත් මේ ටික වෙනවා ඒ කියන්නේ හාල් මැස්සු ටිකක් අල්ලනවා තෝරු ටික එහෙම ඉන්නවා සහ මිනිසුන්ගේ මනස හැදිලා තියෙනවා දැන් මද්ද්‍රව්‍ය වෙළඳාම් කරන මිනිසුන් ඒගොල්ලන්ගේ සුපිරි ජීවිත රටාවන් ඒගොල්ලෝ සුදු ඇඳගත්ත කළු මිනිස්සු ඒගොල්ලෝ කොහොමද රට ඇතුළ ජීවත් වෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන දේශපාලන සම්බන්ධතා මොනවාද දැන් ඔය කියන දේ අධිකරණයේ හෝ වේවා වන්දනාගාරයේ හෝ දේශපාලඥයන්ගේ හෝ සම්බන්ධතා මොනවාද තාමත් එහෙම ව්‍යාපාරිකයන්ට නිසිදඩුවක් ලැබිලා තියෙනවද විදේශ රටවල ඉඳන් ඒගොල්ලෝ පැනලා ගිහිල්ලා ඉන්න අත්තට නොරගෙන ගේන දර්ශන අපි දකින්නවා මහා මොරු ටික අල්ලනවද සහ මේ හැම එකටම උත්තරයක් තමයි මිනිසුන්ගේ ජීවිත ඔල තියෙන මේ කියන්නේ වෙනස්කම ආකල්ප වෙනස්කම දැන් මන්ද ඔයාට හිතෙනවද මට හිතෙනවද නේද අපි දැන් ඕස්ට්‍රේලියාවට ඇහිල්ලා අපි මම දැන් මම පෞද්ගලික අතිශය දුෂ්කර වැඩ කරා සල්ලි හම්බ කරන්න හැබැයි මට කොයි වෙලාවකත් ඒ කියන්නේ විසමාචාරයක් කරන්න හිතිලා නැහැ විසමාචාරයක් කරන්න හිතිලා නැහැ මොකද අපිට දේශපාලන වශයෙන් අපි ඔලු ගෙඩි වලට අපිට අර සමහර අය කියනවානේ මේ උඹලගේ ඔලු හොදලා මේ සමාජවාදී මාක්ස්වාදී කියලා මම කියන්නේ දේශපාලන වශයෙන් අපිට මේ ඔය මේ මේ අධිපෝරි පරිභෝජනවාදී භෞතික දේවල් වලට ගරු කිරීම යාන වාහන එකතු කර ගන්න එක අරවා මේවා ගෙවල් දොරවල් වල බැබි ගහ ගන්න එක ඌව මේවා ගැන මේ යම් කිසි තින් අපිව බ්‍රේන් වොෂ් කරලා තමයි තියෙන්නේ ඒක ඇත්ත ඒ නිසා අපිට මේ වගේ දේවල් ඒක ලොකු දැක්මක් නේ අපිට දැන් මට ආසදේ අපේ ජීවිත අපිට හුරුලා තියෙන මිනිස්සු හම්බ කරගන්න කොහොමද මිනිහෙක් තව හම්බ කරගන්නේ යාළුවෙක් ඇති කරගන්නේ කොහොමද අපි මේ මිනිස්සුන්ට එකිනෙකට උදව් කරමින් කොහොමද අපේ ජීවිත ගොඩනගා ගන්නෙ කියලා නේද අපිට වුණ හදිසි අවස්ථාවකදී කොච්චර මේ මිනිස්සු ටිකක් වටින් ඉන්නවද ඒ අපි සල්ලි හොයන්න ගිහින්ද නෙමෙයි ඉතින් මිනිස්සුන්ට අන්නේ ආකල්ප වෙනස ඇති කරන්න ඕනේ ඉතින් විරුද්ධාර්ථිකය වෙනස් කරන එක තමයි ගරු ජනාධිපතිතුමාට කරන්න ඕන කාරණාව තිබ්බට වැඩි හොඳට විවෘතාත්මක කරගෙන ගියාට පස්සේ ඔය 11000ක් දාන්න තියෙන බන්ධනාගාරයේ 44000ක් විතර දාගෙන ඉන්න එක මේ වසර දෙකක් යනකොට 88000ක් බවට පත් මේ විදිහට ගියොත් එහෙම. කොහොම ගිහිල්ලා කවදාත් රටක් ගොඩ ගන්න බෑ. ආර්ථික ක්‍රම වෙනස් කළා මිනිසුන්ගේ ඔළුව හිතන විදිහ වෙනස් කරන්න ඕනේ. ඊට පස්සේ අර පොලිසියට දෙන ටාගට් මොකක් කරේ නඩුවක් අරන් වරින් කියන කතන්දර ඒවා මං හිතන්නේ දැන් ඒවා ඊටමත් පසුගාමී ඒ වගේ ප්‍රශ්න තමයි මේ මේ අපි මේ 60 දැක්ක මේ මේ මගේ මිත්‍රෙක් දරණියගල මට Facebook එකේ live එක කිව්වා ඒ වන්දරවි අරන්ගේ පොලිස් නිලධාරින්ගේ මේ ඡායාරූපේ ඒගොල්ලත් මේ ගම්වැසියන් වට කරන ඇටි ඉතින් ඒ 1986 මං අද්දකපුදේ 2020 තුරුරු 40 ඊට පස්සේ ඒතර මෙන්න මේ ක්‍රමේ වෙනස් කරන්නේ දැන් මේ ජාතික ජනමුළුවේ ආණ්ඩුව ආවේ ඒතර මේ ක්‍රමේ වෙනස් කරන වැඩේ බන්ධනාගන අරින එක නෙමේ වැඩේ තියෙන්නේ මේ සුළු දඬුවම් දැන් හර්ෂණ නානක්කාරගේ අමාත්‍යංශයෙන් මම දන්නවා මගේ පාසල් මිතුරියක් එතන වැඩත් කරනවා එයා කිව්වා දැන් අපි මේ අලුත් වැඩක් හදාගන්න මේ සමාජ සුවසාධන සඳහා සුළු වැඩි කරුවන් නියොදන්න කියලා. ඉතින් ඒක ඉතා හොඳයි. ඒවා ඉතින් මේ කෙකර ගගා ඉන්න දේවල් නෙමෙයි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඕන දේවල්. ඒවා ක්‍රියාත්මක කළා දඩ ගෙවන් බැරි ඉන්න මිනිස්සු ඉන්නවා නේද? අපකාර හොයාගන්න බැරි ඉන්න ඒගොල්ලන්ට යම් කිසි විදිහකින් මේ නීති රාමුව ඇතුළේ ඉඩක් හදලා දෙන්න ඕනේ. මේක අස්සේ ගිහිල්ලා ගාල් කරන එක නවත්තන්න. සහර බේරන්නම බැරි මිනිස්සු සමාජයෙන් වෙන් කරලා තියෙන එක දැන් මෙහෙ අපි දන්නවා සමහර අය දඬුවම් නියම වෙලා ඒක ඉවරුණාට පස්සේ සමාජ රටා පස්සේ ඔස්ට්‍රේලියාව කොච්චර මාධ්‍ය වලින් ඔහුව සමාජයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධව යනවාද? ඒ කියන්නේ ඇයි මේ මිනිස්සු එව්වේ කියන එක ගැන? ඉතින් එහෙම චරිත තියෙනවා. අපි කොච්චර කතා කරත් හදන්න බැරියොන් ඉන්නවා. ඒගොල්ල සමාජයෙන් වෙන් කළ දැමීම ගැන අපිට එක වෙන සාකච්ඡාවක්. නමුත් එක අම්ම කෙනෙක් මම මේ කතාව ඉවර කරන්න මෙතනින් ගා එක අම්ම කෙනෙක් මේගමුව බන්ධනාගාරයේ සිද්ධියෙන් පස්සේ විමු වැටි වැටි කියනවා. මම ඉතින් එක බිමන් රත්නායක සහෝදරය පාර්ලිමේන්තුවේදී කතා කරා. ඔහුගෙන අපේ ළමයි මේ තත්ත්වය දරලා දැම්මේ දේශපාලඥයෝ පොලිසියයි කියලා. ඒතර ඒ කියමනේ වේට් එකක් තියෙනවා. මේ කියමන පාර්ලිමේන්තුවේ හැනසත් ගත වෙනවා බිමන් රත්නායක හරහා. මේ මම කියන ප්‍රකාශය ඕන කෙනෙකුට වන්න පුළුවන්. අන්න ඒක තමයි මං හිතන්නේ ඇත්ත தත්. ඒතකොට මේ ක්‍රම වෙනසක් කරන්න අපු ආණ්ඩුව පාසල් වහල බන්ධනාගාර අරගෙන කියන්නේ මේ කරන්න ඕනි. ජර්ජවදරගේ ආර්ථික ක්‍රම අනිත් පැත්ත හරවන්න වැඩ කරන එක. ඒක වැඩ ඒ වැඩේ කරොත් ඒ වැඩේ කරලා ආකල්පය වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන් වුණොත් රටේ මේ ප්‍රශ්නෙට කෙටි කාලෙ නෙමෙයි දීර්ඝ කාල උත්තරයක් හදලා ජනාධිපතිරට විශ්‍රාම යන්න පුළුවන්. අපේ ඉල්ලීම තියෙන එකයි. ඔහු මැදිහත් වෙන්න ඕනේ එතනින්. ඒක තමයි කරන්න ඕනේ. ඇමතිවරයා ඉල්ලස්වීම හෝ එහෙම නැත්නම් මේකට ආණ්ඩුවට පහර දීම හෝ කියන කතාවට වැඩිය හැපැද්ද මේ ගැන සංවිචනයක් විචනයක් කරගෙන මොකක්ද උනේ කියලා. ආර්ථික මොඩල් එක මේ මොඩල් එක ඇස්සේ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. වෙන වෙන කිසිම දෙයක් මේකට බලපාන්නේ නැහැ. අර අම්මා කියන කතාව හරියටම හරි. මිනිස්සු පිස්සු බල්ලෝ වගේ සල්ලි පස්සේ මනුස්සකම් අතහැරලා දාලා නේද? කී දෙන දැන් අර එක තරුණියක් ගානේ ගාතනී කළා බණ්ඩාර විල. තව එක්කෙනෙක් ඔය පානදුරේ. ඉතින් මේ හැම එකක් පිටිපස්සෙම තියෙන විෂමාචාර මුදල් වලට තියෙන ආසාව මුදල් වලට තියෙන ආසාවත් එක්ක මේ මිනිස්සු අර ජයාර් කියු විදිහට තමයි හැසිරෙන්නේ. බල්ලෝ මරලා හරි මුදල් හෙවනොත් උතන තමයි මේ ප්‍රශ්නේ. මේකට අපි ඉතින් උත්තරයක් හොයාගන්න ඕනේ ආර්ථික වෙනසකින්ම තමයි.
1: කණි කාරණා කීපයක් ඔබේ පිළිතුරේ එහෙම නැත්නම් ඔබේ සාකච්ඡාවේ මත උනා. සමහර ඒවාට එකඟ වෙන්න පුළුවන්, සමහර ඒවාට තවත් දේවල් මට එකතු කරන්න පුළුවන්. එක කාරණාවක් තමයි දැන් ඔබ කියනවානේ ඔබට එහෙම කිසිම හැඟීමක් තිබුණ නැහැ ආයතාලෙස මුදල් හම්බ කරන්නවත්, එහෙම නැත්නම් නීති විරෝධී වැඩක් කරන්නවත් එහෙම කියලා. දැන් ඒකෙන් මේ ඕස්ට්‍රේලියාව කියන රට ඉතාමත්ම හොඳයි කියලා කියන එක නෙමෙයි මේකෙන් වෙන්නේ. මොකද මේ හැම දෙයක්ම පුද්ගලයන්ට තමයි බද්ධ වෙන්නේ. කියන්නේ ඔබගේ පුද්ගල චරිතයට වඩා වෙනස් වෙන එක්කෙනෙක්ගේ පුද්ගල චරිතය. මොකද ඕස්ට්‍රේලියාවෙත් ඉංග්‍රීසි ප්‍රවෘත්ති බලන බොහෝ දෙනෙකුට තේරෙන දෙයක් තමයි, සහ ඉංග්‍රීසි පුවත්පත් බලන වෙබ්සයිට් නිරීක්ෂණය කරන අය මේ ඔය මේ අවි ආයුධ සහ මේ ඩ්‍රග්ස් ඒක මේ මෙල්බන් වලත් හැම තැනම වගේ පැතිරලා ගිහිල්ලා තියෙනවා. ඒක මේ පවතින ආණ්ඩුවේ තියෙන මොකක් හරි විසම දුර්වලතාවයකටවත් එහෙම නැතුව මේ පොලිසියෙන් තියෙන සම්බන්ධතාවයකටත් එහෙම නෙමෙයි. ඒක මං හිතන්නේ දැන් අර අපි මේ අපේ රටට ඔබ මේකට විරුද්ධ මේ මගේ මතයට විරුද්ධ සමානට අපි අර හදාගෙන තියෙනවා මේකට මේ පොලිසියයි දේශපාලඥයෝයි ඒගොල්ලෝ සම්බන්ධලා තමයි මේ වැඩ කටයුතු ටික කරන්නේ. ඒකයි මේ අපේ රට මද්ද්‍රව්‍ය වලට හැබැයි මේක මේ මුළු ලෝකේ පුරාම තියෙන ප්‍රශ්නයක්. අපි ඔස්ට්‍රේලියාව ගත්තොත් එහෙම ඔස්ට්‍රේලියාවෙත් මේ මද්ද්‍රව්‍ය ප්‍රශ්නය ඉතාමත්ම ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. සමානකට දෙතුන් දිනක් අහු වෙනවා මේ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. අපි දැකලා තිනවා ප්‍රවෘත්තිවල පොලිසිය ඇවිල්ලා කොහොමද මේ රේඩ් කරගෙන මේ මිනිසුන් උස්සන් ගිහිලා මේ මිනිසුන් බන්ධනාගාරවලට දාලා එහෙම නැත්නම් නඩු අහලා බන්ධනාගාර ගත කරන්නේ මේ වගේ දේවල්. ඒක නිසා මේක මේ ලංකාවට විතරක් පොදු ප්‍රශ්නයකුත් නොවේ. ලංකාවේ දේශපාලනඥයෝ විතරක් මේකට බෙල්ල තියන්න ඕන ප්‍රශ්නයක්වත් එහෙම නැත්නම් ලංකාවේ පොලිසිය විතරක් මේකට බෙල්ල තියන්න ඕන ප්‍රශ්නයක්වත් නොවේ. මේක මට පේන විදිහට මුළු ලෝකේ පුරාම තියෙන ප්‍රශ්නයක්. දෙවනි ප්‍රශ්නෙට දෙවනි උත්තරයට යන්න ඉස්සෙල්ලා මම හිතන්නේ ඒකට ඔබට යමක් කියන්න තියෙනව නේද?
0: ඔව් මෙහෙමයි. දැන් අර අපි මං අර පටන් ගත්ත නෙදර්ලන්තේ බන්ධනාගාරගෙන. එතකොට දැන් නෙදර්ලන්තේ කියන්නේ මේ මම ඊළඟට ගිහිල්ලා තාවනේ
1: බන්ධනාගාර.
0: ඒ කියන්නේ මේ ඇම්ස්ටර්ඩම් වල අර ඔබ කියන ඕනෑම විසමාචාරයක් එලිපිට. එලිපිට මේ අවකෙලි ඕන එකක් තියෙන නගරය වුණාට බන්ධනාගාර හිස් කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඒ අපිට තර්කයෙන් එහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම දේවල් ගැන ඕස්ට්‍රේලියාවේ කතන්දරය ඇත්ත. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව වා කියන කතාව මම කියන්නේ මේක මේ තුන්වෙනි ලෝකයේ රටක් ආර්ථික ක්‍රමය ගැන මම ලංකාවේ ගත්තේ අර අපේ තියෙන පසුගාමී ආශ්‍රාතික මානසික තත්ත්වෙත් එක. දැන් මෙහි අර ඔයා කිව්වනේ මුලදීම පොඩි පොඩි වැඩ කරපු වැඩ පොඩි පොඩි දඬුවම් දෙනවා කියලා එළියේ වැඩ කියලා. ඉතින් එහෙම එහෙම නෙමෙයි. දැන් අදත් මේ අදත් මගේ ගාව ෆෝල්ඩර් එකක් ෆයිල් එකක් තියෙනවා ආපු ෂිප්මන්ට් එකක් අපි කස්ටම් ක්ලියර් කරා බොඩ හෝල්. ඉතින් අපිට තියෙනවා ඒ සමහර දේවල් හඳුනා ගන්න ඕන ක්‍රමසා රිපෝටිං ස්ට්‍රක්චර් එකක්. මම කස්ටම් එකේ ක්ලියරින් වැඩවලට ඩොකියුමන්ට් දාද්දී අපිට මේ දීලා තියෙනවා යම්කිසි නිර්ණායක ටිකක්. ඒක මං හිතන්නේ මම මාධ්‍යික කියන්න අවශ්‍ය නැහැ කියන එකයි මගේ හැඟීම. නමුත් ඒ නිර්ණායක ෆලෝ කරාට පස්සේ නිර්ණායක අනු අපි ඒ ඩොකියුමන්ට් එක කස්ටම් එකට දැම්මට පස්සේ ඒක අපේ සමාජ වගකීමක් කියලා අපි දකින්නේ. ඒ කියන්නේ අපිට මේකට කීයක්වත් හම් වෙනවත් එමෙ ගන්න නෙමෙයි. ඔයා යම් කිසි කෙනෙක්ගේ ඉම්පෝර්ටයක් කෙනකොට ඩොකිමස් ටික දානකොට මෙන්න මේ ටික පැහැදිලි කරලා බලන්න සහ සැක සහිත දේවල් කීපයක්. දැන් මම ගුවන් භාණ්ඩ සම්බන්ධයෙන් මගේ රාජකාරී කරන නිසා මම ට්‍රේන් කරලා තියෙනවා මම අවුරුදු දෙකකට ඉස්සර කේස හතිය ගන්න ඕනේ සිකියුරිටි එක ගැන ගුවන් භාණ්ඩයක් ගොනින් යද්දි මෙල්බර්න් එයාපෝට් එකට කොහේ හරි ලොච් කරද්දි සමහර නිර්ණායක ටිකක් අපිට පුහුණු කරලා තියෙනවා. ඉතින් අපි අපේ රස්සාවේ කොටසක් කෙරියට ඒක කරන එක සමාජ වගකීම කියලා. ඉතින් ඒ නිසා මේ කතා කරන දවසෙත් එහෙම දෙයක් අපිට එහෙම දැනගන්න ලැබුණා. ඒ කියන්නේ එහෙම සාමාන්‍යයෙන් අපිට ඒක නෝමල් ඉච්චට ඒ තරම් විශාල විදිහට විශේෂයෙන්ම ටුබැකෝ ඕනෑම කඩේක ගන්න පුළුවන් නඩුවට නේද? ඉතින් විශේෂයෙන් ටුබැකෝ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බිලියන් ගණන් වල මත්ද්‍රව්‍ය මෙහි අහුවෙන්නේ. ඉතින් එතකොට මේක ඇස්සේ මේ ක්‍රියාදාමයේ ලෝකෙම තියෙනවා. මේ ක්‍රියාදාමයේ ලෝකෙ තියෙන එකක්. ඉතින් අර මම කතා කරේ ඒක නෙමෙයි. අතට මේකේ මම කිව්වේ අර ලංකාවේ තියෙන මේ බන්ධනාගාර තදබදය සහ පාසල් වැහිම සහ බන්ධනාගාර ඇරීම කියන සංකල්පය වෙනුවට ඒක අනිත් පැත්තනේ හරව ගන්න ඕනේ. පාසල් වැඩි කරන්න ඕනේ. කිලෝමීටර 4ක් 4ට පාසල් දානවා කියලා ජනාධිපතිවරයා ඔය බන්ධනාගාර දාන කතාව මම දැක්ක ඔහුගේ කිසිම දැනක ඔහු කියලා නැහැ. ඔහුගේ ඔබ දැක්කද මම දන්නේ ඔහුගේ අර දිනු පොසත් ජීවිතයක් කියන එක කොහෙ හරි තිබද බන්ධනාගාර අරනවා කියලා නැහැ.
1: ඒකේ තියෙනවා පිටු අංක 209 මගේ මතකේ නිවැරදි නම් කොහොමද බන්ධනාගාරයක වැඩ කටයුතු කරන්න කියන එක. මේ මොකද මේ ජනාධිපතිතුමා තාමත් මේ පිළිබඳව ප්‍රකාශයක් කරලා නැහැ. මේ සාමාන්‍යයෙන් ඔහු මේ වගේ ඕනෑම ප්‍රශ්නයකදී ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයෙක් නෙවෙයි. ඔහු ජනාධිපති දුරේට අමතරව මේ වගේ වැඩවලටත් හැම දෙයකටම වගේ ඇවිල්ලා
0: පාර්ලිමේන්තුවේ මම කිව්වේ ඒක අර මේ පක්ෂය ඇතුලින් මට ආපු ආරංචිය තමයි උන් දැඩි ලෙස මේ කම්පටපත් වෙලා තියෙන මේ සිද්ධිය ගැන.
1: ඔව් දැන් අර අනිත් කාරණාව කණේ දැන් මේ ඔබ අර කිය බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර ඇති කිරීම සම්බන්ධයෙන් ඔබ ඊතරම් කැමැත්තකින් නෙමෙයිනේ කතා කරන්නේ. ඒ කියන්නේ පාසල් 3000ක් වහන වේකොට ඇයි බන්ධනාගාර අරින්නේ කියලා. හැබැයි අපිට මේ විදිහට මේක සාකච්ඡා කරන්න බැරිද? මේ වෙලාවේ ප්‍රශ්නයක් තිබෙනවා. බන්ධනාගාර ඕවර් ක්‍රවුඩඩ්. ඒ කියන්නේ දැන් 11000ක් දාන්න පුළුවන්ගේ 44000ද 45000ක් දාලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ මේ හොරු අල්ලන ව්‍යාපෘති, කුඩු අල්ලන ව්‍යාපෘති, ඒ වගේම දේශපාලනයෝ ගෙනල්ලා බන්ධනාගාරගත කරන ව්‍යාපෘති. දැන් අපි දන්නවානේ සමහර ඔහුගේ සැලසුම් අපිටත් ආරංචි වෙනවානේ මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. මේ අනුව බන්ධනාගාර අවශ්‍යයි. බන්ධනාගාර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඉදිරියේදී. එතකොට අපිට ගන්න පුළුවන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝකාලීන විසඳුම් කියලා තියෙනවානේ. දැන් මේ වෙලාවේ තවත් 10,000ක් එකපාර අල්ලාගෙන කූඩු කරන්න ගියාම බන්ධනාගාර අවශ්‍ය වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා නේද වහලා තියෙන බන්ධනාගාර ආපහු ඇතිකරන්න. සමහර විටකදී මේ දූරාවලියෙන් පස්සේ ඊට පස්සේ එන අවුරුදු 6ේදී එතුමාට හැකියාවක් තියේවි. එතුමා ආයතාවොත් මේ බන්ධනාගාර හිමීට වහලා පාසල් ප්‍රමාණය හා වැඩි කරන්න. මම හිතනවා මේක කෙටි කාලීනව බන්ධනාගාර දෙකක් ආය විවෘත කිරීම. බොහෝ දෙනෙක් මම දැක්ක ඒ පිළිබඳව තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. වෙන විකල්පයක් නම් පේන්නේ නැහැ.
0: නෑ මෙහෙමයි විකල්පයක් තියෙනවා. විකල්පයක් නැහැ කියන්න බෑ. හේතුව තමයි දැන් ඔය සුළු වර්ධිසත ඔය දැන් මම මේ මගේ තවත් සහෝදරයෙක් කෑගල්ලේ මේ බන්ධනාගාර ගත වෙලා තියෙනවා. ඔහු අපි විසිට යනවානේ. ඉතින් ගිය වෙලාවේ මම ලංකාවට ගිය වෙලාවේ දෙපාරක් විතර ඔහු බලන්න ගියා. එයා මේ අපේ දුක අපේ ආගේ දුක සපොත් එයාගේ දුක සපිරහන එකක් නෙමෙයි. ගිය ගමන් දඩ බඩ ගාලා කොළ කෑලි වල දුරකථන අංක සහ බෙහෙත් තුන්ඩු ටිකක් දෙනවා. මෙන්න මෙයාට 3000ක් අප ගෙවන්න, මෙයාට 5000ක් අප ගෙවන්න, මේ මිනිස්සු මේ නිකන් ඉන්නේ, මේ මිනිස්සුන්ට මේ බෙහෙත නැහැ, මේ බෙහෙත දතු මේ මිනිස්සු දුක් විඳිනවා කියලා විසිට යන අයට දෙනවා ලොකු ලිස්ට් එක. මෙන්න මේ ටික ඊළඟ සැරේ එනකොට මෙන්න මේ මේ මේ දුරගතනංගට කතා කරලා මෙයාට අප දෙන්න, සල්ලි කොයින් හරි හොයලා දාන්න කියලා. ඒ වගේ කියන්නේ ඒ මේ මංගිය දවස් දෙකකට මට නිකන් තේරිච්ච දේ තමයි 10-15 දිනක් විතර මේ ඉන්න ඕන්නේ නැති වුන් මේක ඇස්සේ ඉන්නවා. ඒ කියන්නේ ඔය පොඩි පොඩි දේවල් නිසා අපකාර වෙන පිස්ස. අනිත් එක තමයි දැන් සමහර අය ඉන්නවා මේක ටිකක් මානසික ප්‍රශ්නයක් තියෙන එක. අවුරුදු දැන් වයස අවුරුදු 20ක් විතර ඇතුළත ඉඳලා ලෙඩ වෙලා ඒක ඇතුළේ මැරලා යන මිනිස්සු. දැන් ඔය අපි හැමදාම අහෝසි කරන්න කියන පීටි යටතේ අරන්ගෙන සමහර අය ඉන්නවා. ඒගොල්ලෝගේ වැරදිත් නැතුව තාමත් ඒවා හොයාගන්න බැරුව ඇතුලේ ඉන්න මිනිස්සු ඉන්නවා. ඉතින් අසාධාරණ ලක් කළ ඇතුළට ගිය මිනිස්සු ඉන්නවා. නීතියේ තියෙන හිඩැස් වලින් රිංගපුවයි ඉන්නවා. ඉතින් ඕක ගැන අපිට එළි වෙනකන් කතා කරන්න පුළුවන්. ඔයාට මට හැමදාම පෞද්ගලික අත්දැකීම් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ හැම මිනිස්සුර පෞද්ගලික අත්දැකීම් තියෙනවා. වැරදිකාරව තාමත් එළියේ ඉන්නවා. සමහර වැරදිකාරව ඉන්නනේ. මම නාමක් කියන්නම්කෝ. දැන් චරිත්තබේ සිංහ සහ රකිත රාජපක්ෂ නේද? ඒ දෙන්න ඇතුළට ගිහිල්ලා ඉන්නවා මුදල් වංචාවක් සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් ආශ්‍රයෙන්. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දාලා තියෙනවා දුවින්ද නාගමෝ සහෝදරයා ටිරානල සම්බන්ධයෙන්. හරි. කොණීති ක්‍රියාත්මක වීම. අද වෙනකන් මේ පරීක්ෂණ දැන් මං හිතන්නේ පැමිණිල්ල දාලා කියන්නේ දූපත්වල මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔය හැමෝම අහන ප්‍රශ්නය. පැමිණිල්ලට කො රජය විසින් ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද? ඒකට මොන හරි අරන් තියනවද? එතකොට ඒ අය කොහොමද මේ මේ වගේ ලොකු රටේ මුදල් රටින් පිට කළා. ඒ කියන්නේ පරීක්ෂණයක් කරලා ඉවරලා ඒගොල්ලෝ වැරදි කරනන් දඬුවම් කරන්නේ නැතුව කිසියම් පරීක්ෂණ නොකර ඉන්නවා. අර දුරකථන ඇමතුගෙන් දෙන්නේක් ධර්ම කියන්නේ ඒගොල්ලෝ ඒ පරීක්ෂණ කරන්න ඕනේ. මං කියන්නේ චරිතලගේ රහිතල කතන්දර වෙන එකක්. ඒක වෙන්න ඕනේ කවුරු හරි ලංකාවේ සල්ලි ඒ වගේ වැඩ කරනවා නම් ඒක ගැන සාකච්ඡා කරන්න. මොකද සමහර අය ඇයි එහෙම නීති ඉස්සරහට යන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක තමයි මං හිතන්නේ අපි ගොඩක් වෙලාවට සාකච්ඡා කරන්න ඕනේ. මේ හැම මිනිහෙක්ම සාධාරණ හේතුවක් උඩද ඇතුළේ ඉන්නේ? සහ නිලධාරින්ගේ ඔවා කිව්ව ඒ කතාව නිලධාරින්ගේ ක්‍රියාකාරීත්වයන් 100%ක්ම නිවැරදිද? මං කියන අර අතලොක්සක් වූ තාමත් ජරාව කන තමන්ගේ වෘත්තිය ගරුත්වය රකින්නේ නැති මුදලට වහල් වෙච්ච අර ජීආර්ගේ ක්‍රමය නිසා ඔළුව අවුල් කරගත්ත මිනිස්සු ටික ඒ මිනිසුන්ගේ කරන සමාජාචාර ඒවත් ඉතින් වර්ක ගන්න ඕනේ. මේකේ ලොකු ප්‍රොසෙස් එකක්. මේක අපිට මෙහෙම කතා කර ඉන්න පුළුවන් මේ මුළු ප්‍රෝග්‍රෑම් එක පුරාම.
1: ඔයසනේ මම බොහෝ වෙලා කතා කරන්න තියෙන මාතෘකාවක් ඒ නිසා අපි
0: අපිට මෙහෙම කතා කරන්න පුළුවන් නම් ඉතින් ඕක මම හිතන්නේ ආණ්ඩුවේ ජනාධිපතිවරයාට හෝ කාටවත් ඕකට ඇඟිල්ල දික් කරන්න බෑ. ඒගොල්ලෝ හැබැයි ටේබල් කියන්නේ මේසට බාඩු වෙන්න ඕනේ. මේ ගැන තවදුරටත් ඊළඟ සිද්ධිය වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. දවසේ තමයි එනකොට ඒගොල්ලෝ කමිටු අපත් කරගෙන ඒක වාඩිලා මේකට ඔයා කිව්ව වගේ කෙටි කාලන මධ්‍යම කාලසහ දීර්ඝ කාලින වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. බන්ධනාගාර අරින එක නෙමෙයි උත්තරේ තියෙන්නේ.
1: නිලධාරින්ගේ ওই දූෂණ ක්‍රියා ගැන අපි කතා කළානේ. හැබැයි කණීමේ අභියෝගයක් තියෙනවා. මේ හැමෝම රාජ්‍ය නිලධාරීන්. ලංකාවේ එක හෝ රාජ්‍ය ආයතනයක් තියනවද කිසිදු නිලධාරියෙක් දූෂිත නැති? හැම රාජ්‍ය ආයතනයකම මේ වගේ දේවල් වෙනවා. බන්ධනාගාර විතරක් නෙමෙයි, පොලිසිය විතරක් නෙමෙයි, ආගනුයි ගමන විතරක් නෙමෙයි, කස්ටම්ස් විතරක් නෙමෙයි, පෝට්ස් නෙමෙයි, ගුරු වෘත්තිය විතරක් නෙමෙයි, වෛද්‍ය වෘත්තිය විතරක් නෙමෙයි. මේ ඔබ නම් කරොත් එහෙම අපේ රටේ තියෙන සියලුම රාජ්‍ය ආයතනවල ඔය විදිහට ජරාව කන කාක්කෝ විදිහට වැඩ කටයුතු කරන මිනිස්සු කොතරම් ඉන්නවද? මේක හැම ආණ්ඩුවක්ම උත්සාහ කරා මේ ක්‍රමේ නැති කරගන්න. නමුත් මං හිතන්නේ කිසිම ආණ්ඩුවකට හැකියාවක් ලැබුණේ නැහැ මේ ක්‍රමය අයින් කරන්න පුළුවන්. මේ අයින් කරගන්න මං හිතුවා සමහර ටික ජාතික ජනබලවේග ආණ්ඩුව අර ආපු ගැම්මෙන් ඔවුන්ගේ තිබිච්ච ඒ පෞරුෂයත් එක්ක ඒ දවස්වල මං කියන්නේ මේ අවුරුදු එකමාරකට විතර කලින් දැන් පෞරුෂයක් ගැන අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මං කියන ආපුම කාලේ විශාල පිබිදීමකින් සිස්ටම් චේන්ජ් එකකට මහා ජනවරමකින් කියන්නේ කිසිදු විදිහකින් වංචාවක් නොකරපු බොරුවක් නොකියපු එහෙම නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැති ජනාධිපතිවරයෙක් පත්වෙච්ච වෙලාවක හැමෝම බය වුණානේ. දැන් අපිට මේ ලේසියෙන් ගැලවෙන්න විදිහක් නැහැ. අපිත් හැමෝම මේ ක්‍රමයට අනුගත වෙන්න ඕනේ. ඒ නිසානේ රාජ්‍ය සේවකයෝ ඔක්කොම හරි අපිත් ඔබේ ක්‍රමයට අනුගත වෙනවා කියලා මුළු මහත් රාජ්‍ය පද්ධතියම ඔහු වෙනින් ඡන්දේ පාවිච්චි කරන්නේ. මං එතකොට ඇත්තටම මේ වෙලාවේ හිතුවා දැන් රට වෙනස් වෙයි කියලා. එයාපෝට් එකට යනකොට කස්ටම් ඔෆිස් එකේ ඉඳලම දිගටම යන මේ පොලිසියේ නිලධාරි මහත්මයා එතකොට පාරේ බස් එක මේ හැම එකක්ම වෙනස් වෙයි කියලා හිතුවා. හැබැයි ඔවුන් අර මුලදී පොඩ්ඩක් බය හිතුනාට දැන් ආයමත් අතාවක් තේරුම් අරන් තියෙනවා. උනුත් එකයි මුනුත් එකයි කිසි ප්‍රශ්නයක් නැහැ අපිට අපේ වැඩේ කරගෙනන්න පුළුවන් කියලා.
0: නෑ මෙහෙමයි දැන් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ජනතාව විමුක්තිරපණේ ඉන්න කාලේ ඇමතිකම් හතරක් නියෝජ්‍ය ඇමතිකම් හතරක් කරා. එළියට බහැල එන දවසේ නිලධාරි වැඬුවා. ඒ කියන්නේ රාජ්‍ය බලය කියන එක නැතුව දැඩි විනයකින් ඇමතිවරු හතර දෙනා නියෝජ්‍ය ඇමතිවරු හතර දෙනා සහ පක්ෂේ කට්ටිය එකතු වෙලා ඒ තිබුණාම ප්‍රතිපාදනත් එක්ක ඉතා හොඳ සේවයක් කරලා එළියට ආවා. අද වෙනකන් චෝදනාවක් නැත. කිසිම කෙනෙකුට චෝදනාවක් තියෙනවද? නැහැ. එහෙම චෝදනාවක් නැහැ. ඒ කියන්නේ ඔය කටකතා තියෙනවා. එක එක්කෙනා හදන මඩ කටකතා තියෙනවා. නමුත් ඇමතිවරු හතර දෙනා සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමතිවරු හතර දෙනා සම්බන්ධයෙන්
1: ඒ දවස්වල
0: එකද මම කියන්නේ දැන් මේ රාජ්‍ය බලය නැති කාලේ ඉතා හොඳින් වැඩේ ක්‍රියාත්මක වුණා. විශේෂම ඔය දිවර අමාත්‍යංශය කරන කාලේ විජේසිංහ ඇමතිවරයාගේ එතකොට මේ සුනාමි ආපු වෙලාවේ රතුතරුව කියන සංවිධානය හදාගෙන මුළු ලංකාවෙම සුනාමි සහන මේ වැඩේ ගොඩදාන වැඩේ කරේ ඔය ජනතාවට වෙනුණ ඒ ඇමතිවරයා ඉන්න කාලේ. හැබැයි එතකොට තිබුණ ප්‍රශ්නය තමයි පක්ෂය විසින් ඇමතිවරයා පාලනය කරා. මම මේක හරියටයි නිවැරදිව කියන්නම් මේ ජනතා විමුක්තිනිරත් මේක පාඩමක් දන්නේ නැති ඔය අලුතෙන් ඇහිලා ඉන්න මේ මේ පෙන්චි පෙන්චෙන්ඩෝ මේ කියන්නේ ඔය බහල් බලකායට
1: සුරත සමනලුන්ට
0: ඔව් සුරත සමනල සහෝදර සහෝදරයන්ට කියන්නේ ඉතින් ඒ ඇමතිකම් හතර කරන කාලේ ඇමතිවරු හතර දෙනා පාලනය කරේ පක්ෂය විසින් පක්ෂ යාන්ත්‍රණය විසින් තමයි ඇමතිකම් හතර පාලනය කරේ එතකොට ඇමතිවරයාට අවශ්‍ය කරන ප්‍රකාශ කිරීම හෝ ඇමතිවරයාට අවශ්‍ය කරන ක්‍රියාවලියන් කිරීම කියන සම්බන්ධයෙන් කාරණාවක් ඇතුව නැහැ පක්ෂය වැඩිපුරක් හදලා දුන්නා ඇමතිවරයා මූලාශ්‍රය අරගත්තා වැඩේ කරා දෙවන්ත විනාශයක් වෙච්ච සුනාමිය වෙලාවේ රට යථා තත්ත්වයට පත් කරන්න වැඩ කරන්න පුළුවන් වුණේ එහෙම තමයි මේ කියන කතාව මට වැඩි හොඳට දන්නවා දොස්තර නලින්ද ජයතිස්ස
1: බන්ධනාගාරයට ඇති වෙච්ච ප්‍රශ්නෙම නෙමෙයි දැතිලා තියෙන්නේ පක්ෂයටත්
0: දැන් එතකොට දැන් වෙලා තියෙන්නේ පක්ෂයාන්ත්‍රණය කියන එක නෙමෙයි තීන්දු තීන්දු ගන්න ඇමතිවරයාට ඇහිලා තියෙන බලතලයක් ඒගොල්ලෝ තමයි කියන්නේ ගොවිය බොන්නේ කසිප්පු උද්ඝෝෂණය කරන්නේ කවුද මුදලාලිලා හරිද එහෙම තැනට පත් වෙලා පත් වෙනකොට ඇමතිවරයා ඒ වගේ
1: අවුරුද්දයක්වත් ගියේ නැහැ
0: ඒක අවුරුද්දක්වත් ගියේ නැහැ මං කියන්නේ එතන තමයි ප්‍රශ්නේ එන්නේ කියන්නේ පක්ෂය ඇතුලේ තිබුණ යාන්ත්‍රණය පක්ෂයට අහිමි වීම ඉතින් මේ ජනතාවෙන් තිබුණේ මධ්‍යම කර සභාවේ මට මැසේජ් එකක් කියලා තියෙනවා මගේ ෆෝන් එකේ තියෙනවා ඒක මම ඒක පරිසම් කරන් තියාගෙන ඉන්නා රටම දන්න මේ නීතිච්චෙක් ගොඩක් ඉස්සර මට කියලා තියෙන්නේ මේමයි කියලා තියෙන්නේ පක්ෂේ හිටපු හොඳ මෙවුන් ටික තොපි අරන් ගිලා දැන් අපිට හිනා වෙනවා කියලා විචරත් බාර ගන්න ඕනෑ එක බාර ගන්න ගමන් තමයි මේ කියන්නේ මේක ගොඩ දාන්න පුළුවන් රටක් මේ ජාතික ජනබලගේ ආණ්ඩුවට මේ රට ගොඩ දාන්න පුළුවන් හැබැයි කරන්න යන හොඳ වැඩේ උනත් කරන්න අනාගෙට හරිද මම ඔන්නම් තව අපි සිද්ධාක් කහලා මම මේ ළඟදිම ගත්ත කරපු තවත් මරි වැඩක් ගැන අපි ඔන්නම් කතා කරමු හොඳ වැඩක් නරක විදිහට කරන්නේ කොහොමද කියන එක ගැන අපිට පොඩ්ඩක් කතා කරගන්න පුළුවන් වෙයි.
1: හොඳයි වෙලා මතක් කරනවා හරියටම රැන් 9යි අපිට ලංකාවට යන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ වගේම තවත් වැදගත් කටයුතු දෙකකට මැදිරිය සූදානම් කරන්නත් තියෙනවා. ඒ වගේම බොහෝ දේවල් කතා කරන්නත් තියෙනවා. අපි ගීතයක් අහමු.

0: නමයයි වෙනඩි හයයි. කනි මේ සකචාවේ අවසානයේදී ඔබ කිව්වා තවත් දේවල් කතා කරන්න තියෙන කියලා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව කරන හොඳ වැඩ, ආණ්ඩුව හොඳට කරාට ඒවට ලබා ගන්නා ප්‍රචාරය හෝ එහෙම නැත්නම් කරන ක්‍රමය නිසා සමහර ලාවට නා ගන්නවා කියලා. මොනවාද ඒ වගේ දේවල්?
1: දැන් මේ අලුත්ම එකනේ ඔය මේ අධිකරණයේ ක්‍රියාවලිය ඇතුලේ ඇවිල්ලා ප්‍රශ්නේ මේ විදිසුරුන්ගේ
0: කාලෙදි
1: කරගන්න යන
0: විශ්‍රාම යන වයස
1: මේ දික් කරගන්න යන වැඩද? ඒකත් මං හිතන්නේ හොඳ වැඩක් කරන්න ගිහලා මරි වැඩක් කරගත්ත කෙනෙක්. ඒක තමයි මගේ කිව්වේ. මේ කෙනෙක්
0: දෙසපාර විශ්‍රාම යන වයස දික් කරන එක හොඳ වැඩක් කෙනෙක් කොහොමද? දැන් මේ වගේ වයසයට යතුරක්වත් දෙන්නේ නැහැ කියලා නේද මේගොල්ලෝ ආවේ?
1: මෙහෙමයි ඉතින් අර ජනතා විමුක්ති පෙරමුණේ නෙමෙයි ජාතික ජනපල්ලෙකට ආපු සමහර හැකර කටවල් තියෙන මෙලුව මොලයක් නැති මිනිස්සු පොඩි ළමයිනේ. දන්න දේශපාලනය අනුව තමන්ට තීරණ අපසරය අනුව මේ මෝඩ කතාව කිව්වේ. දැන් ඒගොල්ලන්ට මොකක්ද කිව්වේ? මොය ගෙදර වයස මොනසරි අතුරක් අද
0: යතුරක් දීලා නැහැ කියලා. ඔය වගේ වයස වල අයට ගෙදර අතුරක් දීලා නැහැ කියලා
1: කිව්වා. අඳ බාලයන්ගේ කතා. ඉතින් මම ඔය දේශපාලන කතා හිටිර ගන්න අපි අවශ්‍ය නැහැ. මං කියන්නේ මෝඩ මිනිස්සු ඉතින් මේ ජනතා විත් පිරුණොත් එක්ක සම්බන්ධ කරගැනීම මේක පක්ෂය ඇතුලේ ප්‍රශ්නයක්. මොකද ටිල්ලින් සිල්වා සහෝදරයාගේ වයසත් මං හිතන්නේ මගේ වයසේ වගේ. ඉතින් අපි ගොඩක් වයසක මිනිස්සු. ඒ නිසා මේ
0: ටිල්ලි මාතරීට වඩා වයස වැඩිද කියලා.
1: නැහැ මම හිතන්නේ අපි දැන් එක වයසේ කියන්නේ
0: 70ක් විතර.
1: ඔව් ඉතින් මම කියන්නේ මේ වයස කියන්නේ ඉලක්කමක්. ඒකයි මම කිව්වේ. වයස කියන්නේ ඒකයි කියන්නේ. ඒක අපි මේ ශාරීරියෙ නෙමෙයි වයස අනුව මේ අපි ඔක්කොම එක වයසේ කියලා තමයි මම යෝජනා කරේ. ඒක නෙමෙයි කතන්දරේ. අර මරි වැඩක් කරගෙන දැන් ඒ විශ්‍රාම යන වයස කියන එක දැන් ඕස්ට්‍රේලියාවේ කියද විශ්‍රාම වයස?
0: එහෙම වයසක් ඕස්ට්‍රේලියාවේ
1: නෑ. කියන්නේ අපිට අවුරුදු 60න් පස්සේ ඔන්නයි යන්න පුළුවන්. නමුත් 67 දක්වා වැඩ කරන්න පුළුවන් සුපෙක් හම්බ වෙන්නේ කොයි කාලේද? අවුරුදු ඒකට රූපන්දිණිය anu තීර වෙනවා නේද? ඒ කියන්නේ 60න් ගන්න පුළුවන්, 60න් පස්සේ ගන්න පුළුවන්. නමුත් 67 දක්වා හිටියොත් තමයි අර උපරිම බෙනිෆිට් එක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා වැඩ කිරීමේ අයිතිය දීලා තියෙනවා අයිතිවාසිකම් කැටයට අවුරුදු 67 දක්වා. සහ මේ
0: 67න් පස්සේ උනත් ඉන්න පුළුවන් නේද?
1: ඉන්න පුළුවන්. ඒ කියන්නේ වැඩ කරන්න හැකියාවක් තියනවා නම් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ්විසිකලි හෝ මෙන්ටලි ෆිට් නම් ඉතින් ඒ රස්සා කරගන්න එක ජර්ජාවද්දනේ මොන ජනාධිපතිගමත් කරේ. ඉතින් ඕකෙච්චර මේ ලොකු දෙයක් නෙමෙයි. වැඩ කරන්න පුළුවන් නම් ඒක හැකියාව තියනවා නම් ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඉතර වැඩ කරන එක නවත්වන්න ඕන කමක් තියනවා. හේතුව තමයි දැන් උදාහරණයකට දැන් අපි බැලුවොත් අපි අවුරුදු 18ක් 20ක් වෙනකන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඊතර ඉඳන් 20 ඉඳලා 60 වෙනකන් තව 40ක් විතර වැඩ කරනවා. ඒත් අපිට යකු ජීවත් වෙන්න කාලයක් තියෙන තත් ඉපයි. ඈ ලෝකේ බලන්න යන්න තියනවා නේද? එක එක දේවල් තියනවා කරන්න. ඒතකොට විශ්‍රාම සුවේ කියන එක වැදගත් වෙන්නේ. ඒ නිසා අර මේ ධනවාදය ඇතුළේ විශ්‍රාම යන්න බෑ. ඒක වෙන කතන්දරයක්. මම කියන්නේ කිදර අර මෝඩ වැඩක් ඕන මේ හොඳ වැඩක් මරි වැඩක් කරගන්න අනා ගන්නවා කියන එක ඒ විශ්‍රාමයට සම්බන්ධයෙන් මේ විශ්‍රාමයට සම්බන්ධයෙන් ප්‍රශ්නේදී පැතුම් මෙහෙමයි මම කියවගන්නේ. කාට හරි වැඩ කරන්න පුළුවන් හැකියාවන් තියෙන කෙනෙකුට වැඩ කරන්න විශ්‍රාමයට පොදුවේ වැඩ කරා නම් ඒ කියන්නේ හැම විශ්යකටම තනි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන තනි පුද්ගලයෙක්ගේ සේවය දීර්ඝ කිරීම සඳහා තමන්ට තියෙන තුරින්දකේ බලය හෝ එහෙම නැත්නම් ඒක අර මේ පැරණි දේශපාලඥයෝ ඒකාධිපතියෝ ජයර් ජයවර්ධනලා ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා කරපු තක්කඩි දේශපාලනේ මන්න කුමාර දිසානායක කරන එකට තමයි සමාජයෙන් විරෝධයක් ආවේ. ඒක මං හිතන්නේ අනුර ලොකු වැරද්දක් කරගත්ත අනුර හිතුවා මේ සමාජ ජාලාර යූටියුබ්ස් වලින් අර හැමෙන් කතන්දර ටිකක් කිලිවරලා මේක නිකන් අර සාධාරණීකරණය කරලා මේ හොරු අල්ලන්න මේ මිනිස්සු හොරු ඉන්න ඕනේ වගේ එකක් හදලා පොඩි නිකන් අර මේ බාලපන්නේ මාධ්‍ය සම්දර්ශනේ මේ ගොඩදා ගන්න බැලුවට ඇත්තටම බුද්ධිමත් ජනතාව දේශපාලන ව්‍යාපාර මේකට තාර්කික ප්‍රතිචාරයක් දැක්වුවා. ඒ නිසා තමයි මේක يعني ඔහුට දැන් කකුල පස්සට ගන්න වෙලා තියෙන්නේ. කොහොමදතර මං කියාරේ වැඩි හොඳට කරගන්න තිබුණා පොදුවේ හැමෝගෙම විශ්‍රාම යමේ වයස. ඒක ගැන සංශෝධනයක් ඇති කරගත්ත නම් ඉංජිනේරුවන්ට දොස්තරලට නීතිවේදීන්ට ඕනෑම කෙනෙකුට ටික කාලයක් වැඩ කරන්න අවස්ථාවක් ලබා දුන්නා නම් ඒකට තව මට මේ එකතු කරන්න ඕන කැලලා තියෙනවා. මං හිතන්නේ මේකට මේ තරුණියෝ කැමති වෙන්නේ නැහැ. නමුත් මේ ඇත්ත කියන්න ඕනේ මේ අත්දැකීමත් එක්ක. දැන් වයසයිනේ අපි අපිට ඒක කියන්න. අපි අත්දැකීම කියන්නේ ලංකාවේ අවුරුදු 10ක විතර එක්ස්පීරියන්ස් එකක් නැති ගැප් එකක් තියෙනවා. දැන් මේ ඊයේ පෙරේද මම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහෝදරයෙක් කතා කර ඉහළ නිලධාරියෙක් එක්ක කතා කර කර ඉන්නකොට කිව්වා ඉතින් ඕක දැන් ඔය ගුවන් ගමන් අඩු වෙලා තියෙනවානේ. ගුවන් ගමන් අඩු වෙලා ගුවන් සමාගම විකුරන්න යනවා. ඕගෙන ඉතින් අපි සාකච්ඡා කරගෙන ඉන්නකොට ඔහු කිව්ව දේ තමයි අපේ මේ ඉන්න ටීම් එක තව අවුරුදු 3ක් 5ක් ඇතුළත මේ ටීම් එකම යනවා එළියට. මොකද දැන් අපි අවුරුදු මේ ඉතා විශාල ප්‍රමාණයක් වැඩ කළා ඉහළ තනතුරට ඇහිලා අපි ඔක්කොම එළියට යනවා. මේ කනගාටුට කාරණා තියෙන්නේ අපේ සෙකන්ඩ් ටීම් එක අපි තරම් මේ වැඩේට කැප වෙලා වැඩ කරයිද කියන එක. අපේ එක්ස්පීරියන්ස් එක මෙහිට සාවට පස්සේ අපි මේ යන්න බලාගෙන ඉන්නේ. ගියාට පස්සේ ඊළඟට එන ලේ එක වැඩ කරයිද කියන එක. ඒක මම මේ ඕස්ට්‍රේලියාවෙත් අත්දකින්න බෑ. දැන් අපි දන්න කතාවක් තමයි ඔයත් මේක දන්නවා. මං කියන්නේ තරුණ තරුණිය තරහ වෙයි. නමුත් මේ යන් ජෙනරේෂන් එක කියන අය ඒ අත්දැකීම් ගන්න උගන ගන්න තියෙන අවශ්‍යතාවය, වැඩ කරන්න තියෙන අවශ්‍යතාවය, කැපවීම, ඒ වෙනුවෙන් වගවීම, මේව ඔක්කොම ඒගොල්ලෝ අතහැරලා දාලා තියෙන්නේ. මේ ජෙනරේෂන් එක සාතිශය බහුතරයක් තරුණ තරුණියෝ වගකීම් අරගෙන වැඩ කරන්නේ නැහැ. ඉතාමත්ම මේ ඔහේ වැඩේ අතහැරලා දාලා තියෙනකක් තියෙන. ඉතින් ඒක ලංකාව වගේ රටකදී විශේෂයෙන්ම ගොඩක් බලපානවා. ඒ නිසා මොනවා හරි සීනියර් එකක් තියෙන මිනිස්සු ටිකක් අපේ ක්‍රිකට් ටීම් එකට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. හිටපු සීනියර් සෙට් එක දෙවෙනි පෙළක් හදන්න නැතුව දමල ගහලා ගියාට පස්සේ ඊට පස්සේ අන්න ආපු ජෙනරේෂන් එක ඔය ටීම් එක දිහා බැලුවට පස්සේ ලංකාවේ සමස්තේ මොනනම් ඒක නිකන් නියදියක් හිටිය අරගෙන කිව්ව ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ගහන මැච් එක කාගෙන යනවනේ නේද? ඉදලා එකක් ගහනවා 10ක් ගැහුවොත් අටක් පෙරදිලා දෙකක් දිනලා ඉතින් ඒක අස්සේ විසිලි ගහගෙන අර මාධ්‍යවල සමාජ මාධ්‍යවල අරමගේ ඔට්ටු වෙවි ඒ වැද්දදා ඉන්න එකක් තියෙනවා. කියන්නේ ඒක බැලුවා සංගීතය කලාවද අපි මරිසිල් ගුණතිලක් ගැන කතා කරා. හතර මායිම්ක ඉන්නවද කියන්නේ මරිසිල් රීප්ලේස්මන්ට් එක. හතර මායිම්ක ඉන්නවද නෑනේ. මං කියන්නේ ඒක දැන් දේශපාලනඥයත්නේ වුණත් ඒ අඩුව එක තියෙනවා. දැන් අපි ජාතික ජනබලයේ ගැන කතා කරොත් දැන් ජේආර්ගේ ප්‍රශ්නේ තිබුණා. ජේආර් ජවර්ධනගෙන් පස්සේ හැත්ත පුරුත්තක් හිටියා එයාගෙන් පස්සේ ටේක් ඕව කරන්න. ඕනතරම් දැන් ජාතික ජනබලවේගේ අන්රකින් විමල්ගෙන් පස්සේ මට පේන කිසිම නායකත්වයක් නැහැ. අහවල් එක්කන ජාතික නායකත්ව සූසිකල කිසිම මිනිස් වෙන්නේ නැහැ. දැන් අද කතාවක් මං හිතන්නේ පළවත්ත කාර්යාලයෙන් ප්ලාන් කරලා තියෙනවා අගමැතිවරයා වෙනස් කර අගමැතිනිය වෙනස් කරනවා කියලා ලොකු නිවුස් එකක් එනවා සමාජ ජාලවල. ඒක නිශ්චිතවම ජනතා විමුක්ති පෙරමුණ ඇතුලෙන් ආපු නිවුස් එකක්. ඒගොල්ලෝ හදනවා මේ සමාජය ඇතුලෙන් කතිකාවක් හදලා මොන හරි තා ප්‍රශ්නයක් යට ගහන්න අගමැතිවරයෙක් වෙනස් කරන එකක්. එහෙම ගැන කිසිම සාකච්ඡාවක් මං හිතන්නේ වෙලා නැහැ. ඒවා ඒගොල්ලෝ ප්ලාන්ට් ඒ ප්ලාන්ට් නිවුස්. ඉතින් ඒ වගේ ඒවා කරගෙන යනවා. මං කියන්නේ දැන් මං කිව් උදාහරණ තමයි එහෙම දෙවනි පෙළ නායකත්වයක් නැහැ කොහෙවත්. ඉතින් අන්නේ නිසා මේ ටිකක් ඔය වැඩ කරන අය ටික කාලයක් මේක මේ යෂ්ටි අරන් යන එක ඇතුලේ මට නම් ඒකේ ලොකු මේ වැරද්ද පේන්නේ නැහැ. මගේ මිනිස්සුරු විතරක් නෙමෙයි අනිත් ශේෂ්ඨයගේ දොස්තරවරු වෙනවත් ඕනෑම ශේෂ්ඨයක් කරන් බැලුවොත් මගේ වෘත්තිකයන් වාසියන් නෙමෙයි බඩු බාස්වරුන්ගේ පවා මේසන් බාස්ක ඉඳලා පවා පොඩි කාලයක් වැඩ කරගත්තොත් අර ගැප් එක මේ අවුරුදු 10ක් වගේ යනකම් මේ හැදිලා තියෙන එක එක එක පැලන්තියක් ඉන්නා ඒ සෙට් එකට වගේම රටේ බාර දෙන්න බෑ. අන්න ඒකයි මම කියන්නේ අර යතුරුත් බාර දෙන්න සුදුසු නෑ කියලා අර මෝඩකමට කවුරු හරි තරුණියක් කිව්ව මෝඩ ළමෙක් ඉතින් ඒ මිනිස්සයා කිව්ව මෝඩ කතාව ඒක සීරියස් ගන්න ඕන ගන්නේ මේ දේශපාලනේ. ඉතින් මේ ප්‍රශ්න මෙතන ජනාධිපතිතුමා අනාගත වැඩේ තමයි තනි පුද්ගලයෙක් විරුද්ධ ව්‍යවස්ථාව වෙනස් කරන්න හදපු එක. ඒක සමස්තයක් කෙරීට ඔය වැඩේ කරගත්තා නම් අර මම කියන අර කාරණාවත් එක්ක අර අපිට එක්ස්පීරියන්ස් තියන අයගේ හිඩස ඒක එහෙම එකක් තියෙනවා. ඒක මම කියන්නේ මේ අපි මෙහෙ දකින දෙයක් මේ ජෙනරේෂන් එකේ වැඩ කරන්නේ ගම අපි ලොකු පරිප්පුවක් කරේ. මම හිතන්නේ මෙහෙ ඕන කෙනෙක් පිළිගන්නවනේ. අද එන ශිෂ්‍යෙක් මෙහෙට ඉගෙන ගන්න මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා ආපු ශිෂ්‍යයෙක් අතර වැඩ කරන ක්‍රමය ආරම්භ කළොත් එහෙම කොච්චර වෙනස්ද? මම කියන්නේ අර කට්ට කන කාලේ මේ වැඩ කරන විදිහ දිහා බැලුවත් එහෙමද? දැන් යොන්ට වැඩක් කියලා කරගන්න නැහැ කියලා. ඒකල වගකීම් සහ වගම වෙන්නේ නැහැ. ඒක ඇහිලා මේ ජෙනරේෂන් එකේ අරුපුදයක්. ඒ නිසා මේක පොඩ්ඩ ඇදගෙන යන්න යස්ටි ඉස්සරහට වැඩි කර ගැනීමේ ලොකු වැරද්දක් මම දකින්නේ නැහැ. ඒකයි මම කිව්වේ කරන්නේ ගියේ වැඩේ අනාගත්ත කියලා. ඒ කියන්නේ හොඳ වැඩක් මෝඩ විදියට කරන එකට ගැන මේ ආණ්ඩුව ඕනෑම හොඳ වැඩ මෝඩ විදියට කරන මේ මොකක් හරි ඒගොල්ලන්ට දින සංජයන ආබාධය මන් දන්නේ ආබාධය කොහෙන්ද ආවේ කියලා ආයෙත් මට කියන් තියෙන අර හිටපු ස්පිරිට් එක උතරින් අයින් වෙලා ගියාට පස්සේ දැන් ඔය ඉතුරු වෙච්ච රොඩු බොඩු ටිකක් තමයි ඇදගෙන යන්නේ. ඉතින් ඒ රොඩු බොඩු ටිකට මේ වැඩේ කරගන්න බෑ. ඒක හරි නිශ්චිතයි. මම ඒකයි කිව්වේ රාජ්‍ය ඇමතිවරු හතර දෙනෙක් ගහපු ගේම් එක රාජ්‍ය බලය අරගෙනත් ඒගොල්ලන්ට ගහන්න බැරි වෙලා තියෙන්නේ. මේ මග පෙන්වීම මේ කියන දේවල් අහලා මේකට උපදෙස් දෙන මිනිස්සුන් සත පහකට ගණන් ගන්නේ නැතුව අපිට ඕන විදිහට තමයි අපි වැඩ කරන්න ගිහලා උද්දච්චකමෙන් වැඩ කරන්න ගිහලා අනාගත එක ওই ප්‍රශ්නේ ලේසියෙන් ගොඩදා ගන්න තිබුණා. පොදු විදිහට තනි පුද්ගලික ඉලක්ක නොකර පොදු විදිහට කෙනෙකුට ඌර්ති වශයෙන් ඉස්ත්‍රාම යාමේ වයස ඉස්සරහට දාගත්තා. මොකද දැන් ওই ප්‍රශ්න උතෙන් ඩාට පස්සේ අනිත්‍යත් ඉල්ලන්න කරනවා. අපිටත් දෙන්න කියලා. ඊළඟ තව ප්‍රශ්නයක් මතුවෙනවා. පහළ පන්ති වල අයට උසස් වීම ලබා ගැනීම වගේ දේවල් ගැන වෙන ගැටලුකුත් ඇති නෝක් කරාට පස්සේ. එහෙම එහෙම තත්ත්වයකට ඇති වෙනවනේ. ඒ එහෙම ඒකවත් කලමනාකරණය කරගෙන ඒ ක්‍රමවේදයන් හදලා එහෙම කරාට කමන්නේ නැහැ. නමුත් ලංකාවේ නම් මං හිතන්නේ පොඩ්ඩක් පෙන්ෂන් යනට වැඩිය තව පොඩ්ඩක් වැඩ කරොත් රට ගොඩ දාන්න කැමති අයට දැන් අපි උනත් හිතගන්නේ ඉතින් ගිහිලි වෙරලා පුළුවන් නම් තව ටික කාලයක් මොන හරි මේ ස්වේච්ඡායෙන් හරි වැඩ ටිකක් කරන්න ඕන කියලා ජීවත් වෙන්න හැකියාව තිබුණොත් මේ මියගිය නැත්තම් අත්දැකීම් බෙදා ගන්න වැඩක් කරන්න වෙනවා. ඒකට හේතුව තමයි අර ඊළඟ ජෙනරේෂන් එක අපේ දෙවෙනි ලේයර් එක. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. තරහ වුණත් කරන්න දෙයක් මේ ඇත්ත කියන්නේ සත පහකට වැඩක් නැති ජෙනරේෂන් එක තමයි මේකෙන් පස්සේ එන්නේ. ඒගොල්ලන්ට මං හිතන්නේ මේ ලෝකේ ඉස්සරහ මේ ලෝකෙම මේ ලෝකෙම ඉස්සරහට ගෙනියන්න තියෙන ප්‍රශ්නේදී යම් ත්‍රිත්වයක් තියෙනවා. නමුත් ඒක හැදෙයි. ඒක හැදෙයි යථා කාලෙදී ඒක අපෝ හැදෙයි. නමුත් මේ නිශ්චිත මොහොතේ ඉමීඩියට් ජෙනරේෂන් එක එච්චර සුන්දර නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ ලෝකයේ දියුණුවට මේ ලෝකයේ යහපතට වැඩ කරද්දී ඒ ජෙනරේෂන් එක අපිට මේ ඕස්ට්‍රේලියාවේ නම් හොඳටම පේන්න තියෙනවා. මට ඉතින් ලංකාවත් එක්ක ඒ විදිහටම තමයි තියෙන්නේ කියලා තමයි මගේ නිකන් කියවීම තියෙන්නේ.
0: කණි බොහෝ දේවල් කතා කරන්න තිබුණත් වෙලාව රෑ 9 විනාඩි 17 වෙලා තියෙන නිසා අපිට සාකච්ඡාව හමාර කරන්නට සිද්ධ වෙනවා. තව විනාඩියකින් පුංචි කාරණාවක් මතක් කරලා දෙන්න පුළුවන්ද? තඹුත්තේගම ජල පවිත්‍රාගාරයක් සහ මම ජල කළමනාකරණ පද්ධතියක් විවෘත කිරීමක් සිද්ධ කළා ජනාධිපතිතුමා. ඒට විපක්ෂ කණ්ඩායම් චෝදනා කීපයක් කරලා තිබුණා. නමුත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඒට වාර්තා වෙන්නේ වෙනස්ම ප්‍රවෘත්තියක්. මොකක්ද මේ තඹුත්තේගම ජල ව්‍යාපෘතිය?
1: නෑ මම හිතන්නේ අර අපි සුමු විපක්ෂය නේද? ඒගොල්ලෝ කියනවානේ අර මේ රාජංගනයේ වැවෙන් වතුර අරගෙන ජල ව්‍යාප්තියක් කරා, ඒකට ජනතාවට විරුද්ධ වුණා, චීන සමාගමකට බෝතල් වතුර දෙන්න යනවා කියලා ගොවි සංවිධානය විශ්වා අන්තිමට අන්ඩරම ගිහිල්ලා විරුද්ධ කරා කියලා. ඇත්තම මේක මේ විපක්ෂය අනාගත තැනක් සහ වරද්දගත තැනක්. ඒ වැව රාජංගනයේ නෙමෙයි, මේ වතුර මේ ජල ව්‍යාප්තිය පටන් ආරම්භ කරපු වැව මට මතකයට ඒක නම අංගම්පුර වගේ වැවක් ඒ පළාතේ තියෙන. ඉතින් විපක්ෂයේ තොරතුරු දැනගෙන නෙමෙයි ඒක අර මේ මොකක් කරේ අපි කියන්නේ මඩ ගහන වැඩ විපක්ෂය කරන්නේ. ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ නැහනේ. ඒක ගැහුවේ ඉතින් අර හැම එකටම අර වෙලා තියෙන අර අනුරගේ හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් කරගන්න වැඩේ තියෙනවානේ. ඒක තමයි ඒගොල්ලෝ එක ලින්ක් කරන්නේ නැති. නමුත් මේක මං හිතන්නේ ඒ වෙලාවේ මේ සිද්ධියෙන් විපක්ෂයේ මේ මං හිතන්නේ ඒක අසමත් කියලා තමයි මට හිතෙන්නේ.
0: හොඳයි, අපි එහෙමනම් ඔබෙන් සමුගන්නවා. කණි බොහොම ස්තුති මේ සාකච්ඡාව බොහෝ වෙලාවක් කරපු නිසා. අපි ලංකාවට යමු, ලංකාවට ගිහිල්ලා ආයෙමත් කතා කරමු. වෙලාව රෑ 9:18.

0: අපි හැදැන් මේ සුදරං වෙන්නේ ලංකාව පැත්තට යන්න ලංකාවට ගිහිල්ලා ලංකාවේ කරන සත්ක්‍රියාවන් රසක් පිළිබඳව කතා කරන්නට තමයි සුදරං වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ වෙලාව 9:22. ස්පර් සංවිධානය කියලා කිව්වහම ස්පර් සංවිධානය බොහෝ ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙන අපේ රටේ ඒකීය භාපය වෙනුවෙන්, ස්වෛරීත්වය වෙනුවෙන්, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ඉතාමත්ම ඉදිරියෙන් ඉන්න ලෝකයේ තියෙන ප්‍රධානතම කණ්ඩායමක් විදියට. ඊට එහාවට ගිහිල්ලා ස්පර් සංවිධානය ලංකා පුරාවටම සත්ක්‍රියාවන් රැසක් කරන සංවිධානයක් බවටත් පත් වෙලා තිබෙනවා. ඒ ලෙස කෙරෙන ක්‍රියාවන් කිහිපයක් පිළිබඳව තමයි මේ වෙලාවේ අපි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ සජීවීව. ස්පර් සංවිධානය වෙනුවෙන් එහි ගරු සභාපතිතුමා ආචාර්ය දසරත් ජයසූරිය මහත්මය අපිත් එක්ක එකතු වෙනවා ලංකාව ඉඳලා. ආයිබෝවන්.
1: ආයිබෝවන් පතුම්.
0: දසරත් ජයසූරිය මහත්මයා, ඔබතුමා ඇතුළු කණ්ඩායම ස්පර් සංවිධානයේ බොහෝ පිරිස් මේ දවස්වල ලංකාවේ වැඩ කටයුතු රැසකට දායකත්වය සපයනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. විශේෂයෙන්ම දුෂ්කර යයි අපි හඳුනා ගන්නා ප්‍රදේශ රැසක වැඩ කටයුතු රැසක් කරනවා. එහි ප්‍රධාන වැඩසටහන් තුනක් මේනකොට ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා කියලා ආරංචි. පොඩ්ඩක් අපිට මතක් කරන්න මොනවද මේ වැඩසටහන් කියලා?
1: බොහොම ස්තුතියි පැතුම් මේ අවස්ථාව ලබා දීපු එක ගැන. මුලින්ම මම කියන්න ඕන මේ ස්වර්ණ FM සංවිධානයේ වගේම මේ ප්ලින්ටි වැලි රේඩියෝ කියන ආයතන හරහා මේ ඔබ දැන් පැතුම් ඇතුළු ඒ කණ්ඩායම කරන සමාජ සේව ඉතාමත්ම වැදගත්. මොකද මේක තමන් ස්වේච්ඡාවෙන් කරන දෙයක් නේ. දැන් අද ඇවිල්ලා සඳුදා පැතුම් ඇත්තෙම උදේ වැඩ යන්න දිනේ. වැඩට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ තමන්ගෙම කාලේ මේ වගේ දෙයකට යොදනවා කියන එක මේ ඇත්තෙන්ම මෙල්බර්න් වල ඉස්සරින්දම්ම තිබ්බ චාරිත්‍රයක්. මම ඇත්තටම මෙල්බර්න් වලට පළවෙනි ටයින් 1982 පැතුම මට ඊට මං හිතන්නේ අවුරුදු 10-15 ඊට පස්සේ ශිෂ්‍යෙක් හැටියට ආපු වෙලාවක තමයි හම්බුනේ. ඉතින් ඒ දවස් වල නම් වක්ම සමාජ සේවය කරන්න අපේ ගොඩක් අය ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙලා හිටියා. නමුත් එන්නෙන්න මට පේන දෙයක් තමයි පහුගිය අවුරුදු 45 වගේ කාලය ඇතුළත එහෙම සමාජ කර්තව්‍යයන්ට යෙදෙන කට්ටිය ටික ටික එන්න අඩුවලා තියෙනවා. ඉතින් මම මේ ඔබතුමා ඇතුළු ඔය සෑම කෙනෙක් උදව් කරන හැමෝටමත් මම ස්තුතිවන්ත වෙන අතර මම තව ආයෝජනයක් කරනවා මේ ගුවන් විදුලි ආංගින් අපේ ප්‍රේක්ෂකයන්ගෙන් පැතුම් වගේ ආයත කතා කරලා උන් සමග සම්බන්ධ වෙලා ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේදී විතරක් නෙවෙයි දීර්ඝ කාලයක් තිස්සේ ස්පර් සංවිධානය වෙන අවුරුදු 30කට වැඩිය කාලයක් තිස්සේ යුද්ධ කාලයේ අපි ස්ථාපිත කරපු සංවිධානයක්. ඉතින් ඒ කාලේ නම් අපි ශ්‍රී ලංකාව ගැන අපේ මෞබිම අපිට අපි ඉපදුණු රට අපේ දෙමෝපියන් ජීවත් වෙච්ච රට අපි නෑ දැහැතු මුතුරුන් තාමත් ඉන්නවා. මං මගේ දෙමෝපියන් වයෝවෘද්ධ අම්මා ජීවත් වුණාට පියා ජීවත් වුණ නැහැ. නමුත් ඉතින් ඒ අයට අපි දන්නවා ශ්‍රී ලංකාවට ගිහාම පේන දෙයක් තමයිනේ ඔස්ට්‍රේලියාවෙන් අපිට කොයිතරම් එදිනෙදා දෛනික ජීවිතයකට ගහගන්න තියෙන ගැටලු. ඉතින් මේවට හැමතිස්සෙම දේශපාලන පක්ෂවලට බැන බැන මේ මුල්ලකට වෙලා බැන බැන ඇඟිලි දික් කරගෙන ඉඳලා වැඩක් නැහැ. කොච්චර කිව්වත් ඔච්චර තමයි අවුරුදු දැන්. ඒක නිසා අපි අපි අපිට පුළුවන් දෙයක් අපි කරන්න කියලා තමයි ස්පර් සංවිධාන ඉස්සරින්දම්මත් ඒ වගේ ඒ කියන්නේ අපි ශ්‍රී ලංකාවේ අර භෞමික අණ්ඩතාවයේ කියබාවේ ස්වරිභාවය ආරක්ෂා කරන ගමම්ම විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල තර්ජිත ගම්මානවල ඉන්න සිංහල ජනතාව නොයෙක් නොයෙක් කම්කටොළුට ගොදුරු අයට අපි උදව් කරා. ඉතින් ඒ උදව් කරන කාර්යයන් දිගටම අපි කරගෙන යනවා. මොකද ඒ අවශ්‍යතාවයන් කවදාවත් නැති වුණේ නැහැ. විශේෂයෙන්ම මේ පෞගිය අවුරුදු 4-5 ඇතුළතදී අවශ්‍ය අවස්ථාවන් තව තවත් තීව්‍ර වෙලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඇත්ත වශයෙන්ම අර කොළඹට කිරි අපට කැකිරි කියලා ඒ පැතිවල අය කියනවනේ. ඒ වගේ වැඩක් තමයි වෙලා තියෙන. සාමාන්‍යයෙන් අද ඉංග්‍රීසියෙන් කියනවනම් forgotten citizens of our country. again අපට නිකන් අමතක වෙලා ඒ ඇයිද තියෙන ප්‍රශ්න මේ නගරබද්ධ තියෙන ඇයිද ප්‍රශ්න වලට වඩා ඉතාමත්ම සංකීර්ණයි. එක්කෝ මේ ණය වෙලා හදාගත්ත තමන්ගේ ගොවිතැන් වලට අලි ගහනවා, අලි ගහලා ගියයි පස්සේ ගෙවල් කැඩෙනවා, පැල් රකින්න ගියාම මිනිස්සුયા මැරෙනවා. ඉතින් මේ වගේ විශාල ප්‍රශ්න තියෙනවා මේගොල්ලන්ට. ඉතින් අපි සංවිධානයක් හැටියට මේ විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාතේ විශේෂම ස්වාමීන් වහන්සේලා වගේ නායකත්වයක් දෙන අය අපිත් එක්ක අපිට විශ්වාස සහගත විදිහට වැඩ කරපු අය සංකල්ප අපි පැතුම් කිව්වා වගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මම අර පළවෙනිම කියන්න කැමති නැගෙනහිර පළාතේ මඩකල බුද්ධිස්ත්‍රික්කේ අපි කරන ව්‍යාපෘතියක් ගැන දිත්වා කුණාටුවෙන් පස්සේ සංවිධාන මම මේ මම ආපු තුන්වෙනි වතාව පහුගිය මාස 6ට මොකද අපි සක්‍රීයව දායකත්වයක් දරලා ගොඩක් මංගෙන් සමහර ගුවන් විදුලි වලින් අපි ඒ ගැන කතා කරලා තියෙනවා මීට පළමුව අපි සක්‍රීයව දායකත්වයක් දීලා ගොක් එයාගේ ජීවන මාර්ගයේ යලි පරිමකට ගැනීමට උදව් කරලා තියෙනවා. ඉතින් මේ පුණ්‍ය කුඩා කියන ගම කිලෝමීටර් 32ක් මඩකලපු ඉඳන් ඇතින් තියෙන ගමක්. මේ ගමේ ඉන්න සම්පූර්ණයෙන්ම ඒ පවුල් සිංහල පවුල් ඔවුන් දීවරයන් සහ කෘෂිකර්මය තමයි ඒගොල්ලන්ගේ ජීවනෝපායන ගදීමට දායක වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔබ සමහර කට්ටිය දන්නවත් ඇති 1988 දෙසැම්බර් 17 වෙනිදා ව්‍යවස්ථා සංශෝධනය කර 16 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මේ 16 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක නැගෙනහිර සහ උතුරු පළාත්වල රාජ්‍ය සේවය කිරීමට දෙමළ භාෂාවට පමණක් ප්‍රධාන තැනක් දුන්නා. ඒ දීපුවකින් ලොකු අපහසුතාවයකට වැටලා ඉන්නවා ඒ පළාත්වල සිංහල ජනතාව. ඉතින් දෙමළ ද්‍රවිඩ සහ මුස්ලිම් සම්භවයක් තියෙන ඔය තෙලවයි මම හිතන්නේ ඒ ග්‍රාම සේවක කොට්ටාෂේ නම තලවයි ඉරවුන්පත්තු කියන ග්‍රාම සේවක කොට්ටාෂේ ඉන්න අය මේ ඇත්තටම කුඩම්මගේ සැලකිලි තමයි මේ පුණ්‍ය කුඩා ගමේ ඉන්න අයට කරන්නේ. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි මේ පාර යට වෙනවයි කියලා මේ මහපාර සම්පූර්ණයෙන්ම අඩි 4-5ක් ඉස්සුවා මේ පුණ්‍ය කුඩා ගමට වඩා මේ ඇතුළු වෙන තියෙන පාර මේ මහපාර ඒ උත්සවක අන්තිමේදී ඒක පවුරක් වගේ කියන්නේ ඩෑම් එකක් වගේ වෙලා මෙච්චර කාලයක් ගලා ගිය ජලය ඔක්කොම එකට රැස් වෙලා නිකන් වැවක් නෙවෙයි මං හිතන්නේ පඹුළු පළාතම ගියසරි ඔය දිත්වා කුණාටුවෙන් පස්සේ යට වෙච්ච වතුර ගලාගෙන යමුද තිබ්බ කාණු පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාන්විත වුණා. ඒ වගේම මේ පාරේ ඉඳන් මේ ගමට එන්න තියෙන තැන පොඩි මේ සාමාන්‍ය මධ්‍යම පරිමාණයේ බෝක්කු සංකීර්ණයක් ආ වතුර ගලා ගෑමේ ව්‍යාපෘතියක් කරන්න වෙලා තිබ්බ. නමුත් ඒක අර ප්‍රාදේශීය ස්වභාවයෙන් උනේ නෑ. ඒකෙන් උනේ මේ ගමේ ඉන්න මිනිස්සු ටික අසරණ වුණා. මොකද ඒගොල්ලන්ගේ පොලිටික් කැඩුවාම පොල් ගෙනියන්නේ එන ත්‍රිවිල් නෙමෙයි ට්‍රැක්ටරය ඇදගෙන ඉන්න ට්‍රේලර් ට්‍රැක්ටරය දැන් කිලෝමීටර් 4-5ක් යන්න ඕන රවුමින්. එතකොට පොල් ගෙඩියක් රුපියල් 100ට ගත්ත එකට ඒගොල්ලන් දැන් රුපියල් 80යි දෙන්නේ. කියන අපේ වාහනේට පෙට්‍රල් යනවා, පෙට්‍රල් ගන්නවා, ගහන්න නෑ, අල්ලි නෑ, එහෙම ඒවා කිය. ඉතින් මේ හරි මේ අයට බස් එකකට යන්න වුණාම රවුමින් ඇවිදන් යන්න ඕන, ත්‍රිවිල් එකක් ගන්න ඕන අඩි 100ක් මේ මෙතන මේ පාර පනින්න ඒ බෝක්කු පද්ධතිය විතරයි හදලා ඒ සංකේ ඒ ජල බහින සංකීර්ණය හදාගෙන. ඉතින් අපි ස්පර් සංවිධානයේ මේක අපි YouTube මාර්ගයෙන් අපිට ආරංචියක් ආව මේ වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ ශ්‍රී ලංකාව තුල බුද්දිස් බ්‍රදර්හුඩ් කියන සංවිධානයේ ඒ පළාතේ අඩවගයක් කර කර හිටියා. ඒ සංවිධානයේ ඒ මහා මේ සංවිධානයේ නායකත්ව සමගත් අපි සාකච්ඡා කළා. අපි ලක්ෂ 3කුත් 380,000 කියන්නේ ලක්ෂ 380,000 වියදම් වුණ අපට සම්පූර්ණ මේ ඒ පද්ධතිය සදානිම කරන්න මේ 18 වෙනිදා ජූලි 18 වෙනිදා අපි ඒක එතනට ගිහිල්ලා ඒ ගම්මැසියන් සමඟ අපි නැවත වරක් සාකච්ඡා කරලා උන්ගේ තියෙන අනිකුත් ප්‍රශ්න අධ්‍යාපන දරුවන්ගේ තියෙන අධ්‍යාපන ප්‍රශ්න ඒ වගේම දීවර දැල් නැතිකම ඒ වගේ දේවල් අපි කතා කරලා බලලා ඒ ගම යලි බුදුවන්න පැතුම් අපි ඒ අර කරපු ව්‍යාපෘතියට අමතරව ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉතින් අර ඉස්සෙල්ලා කරපු කිලෝමීටර් 4ක් වටේට යන්න තිබ්බේ පාර වෙනුවට දැන් මීටර් 50ක්වත් නැහැ. කෙලින්ම මහපාරේ ඉඳන් ගමට යන්න ඒ පාර දැන් හැදිලා තියෙනවා. ඒක මම හිතන්නේ අපි කරපු සත්ක්‍රියාවක්. ඉතින් අවියකට අපට උදව් කරේ ඇත්තටම මෙල්බර්න් වල ඉන්න අපේ ජනතාව. මම හිතන්නේ මේ ඔබ මේ මේ මේ ස්වර්ණ FM 1 විදිලියට සවන් දෙන ප්‍රේක්ෂකයෝ සංවිධානයට සමහර විට උදව් කරන්න නැති ඔබලා ඔක්කොටම සන්තෝෂ වෙන්න පුළුවන්. ඔබලාගේ දෙවි මුදල් අපි අර මේ සෝඩා බෝතල් ඇරියා වගේ හැමතැනම විසිකරේ නැහැ. මේ කුණාටුවෙන් පස්සේ අපිට අවශ්‍ය දේවල් ටික කරා. ඊට පස්සේ අපි තිරසර ඒ පළාතට තිරසර අනාගත සුබවාදී අනාගතයක් වෙන්න මේ වගේ වැඩ කටයුතු අපේ සංවිධානය විසින් දිගටම කරගෙන යනවා. අධීක්ෂණයත් අපි බොහොම ලංව කරගෙන යනවා. මොකද ඒ ඔබලාගේ ඒ අමාරු විභාගත මුදල් හරි විදියට පාවිච්චි කරනවා කියන එකට අපිට වගකීමක් තියෙන නිසා. එතකොට මේ
0: ඒවගේම තැන් ඔබතුමා තවත් ව්‍යාපෘති දෙකක් මෙවෙනකොට ක්‍රියාත්ම කරලා තියෙනවා. තවත් ව්‍යාපෘති ගන්නාවක් තිබුණ නමුත් ඒ ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති තුනක් තමයි අද අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ. තවත් ව්‍යාපෘති දෙකක් තිබෙනවා. ඒ දෙක ගැන තක් මතක් කරමුද?
1: ඔව්, අනිත් එක තමයි මම ඒක ගැන මේ ගමේ නම විජේවාගම. විජේබාහු ගම. මේ විජේබාහු ගම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කවුරු හරි ඇවිල්ලා ඉන්නවා වෞණිය පළාතෙන් එහෙම. මේ මේ ප්‍රේක්ෂකයන් අහන් ඉන්නවා නම් මේ කාන්තියක් යමු වෙන්නේ නැති. මොකද මේ විජේබාහු ගම තියෙන්නේ මේ මැදපැත්තේ ඉඳන් කිලෝමීටර් 19ක් යන්න ඕන වෞණියා පැත්තට. කියන්නේ අනුරාධපුර යනවා නම් ඉස්සෙල්ලාම හම්බෙන්නේ මැදපැත්තේ. මැදපැත්තේ ඉඳන් කිලෝමීටර් 19ක් ගියාම විජේබාහු ගම තියෙනවා. මේ මේ මේ ඒ විජේබාහු ගම මේ පාර අයිනෙම නෙවෙයි පොඩ්ඩක් ඇරලා යන්න තියෙනවා. මේ විජේබාහු ගම සම්පූර්ණයෙන්ම විත්වාකුණාටුවෙන් පස්සේ යට වුණා. මොකද එතන තියෙනවා බූය කියලා. ඒ බූය කියන්නේ ඇත්තටම මල්වතුයේ ප්‍රධාන ශාඛාවක්, මුල් ශාඛාවක්. මල්වතුය ගලාගෙන යනවානේ මේ මේ මේ බස් නැහැර පැත්තට. ඉතින් ඒ පැත්තට යනකොට මේ තියෙන මේක තියෙන්නේ රටේ මැද හරියේ ඔයේ මුල හරිය. එතකොට මේ මේ මේ ගම්මානය විජයබාහු ගම ජලයට යට වෙලා පවුල් 30ක් විතර අනාථ වෙලා උන්ගේ තිබ්බ උණුත් බොහොම දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් මේවා. ඉතින් මේගොල්ලන්ගේ තිබ්බ හටි මුට්ටි වගේම මේ ගෙවල් වලටත් යම් කිසි විදිහක හානි සිදු වුණා. ඒ වගේම ඔය කුඹුරු කොටන්න, ඒ වගේම හේන් කරන්න තිබ්බ දෑ කැති කැති උදළු තල තාච්චි ඒ වගේ සම්පූර්ණයෙන් ඒවත් ගහගෙන ගිහිල්ලා මේගොල්ලන්ට බොහොම අවසනවන්ත ඉරණමකට මුණ පානවල තිබ්බ අවස්ථාවක ස්වර සංවිධානයත් සමග අපිට වවුනියාවේ මඩුකන්ද පන්සලේ දීර්ඝ කාලයක් තිස්සේ අවුරුදු 25කට වැඩිය කාලයක් තිස්සේ අපි ශිෂ්‍යත්ව ව්‍යාපාර ව්‍යාපෘතියක් කරගෙන යනවා. මඩුකන්ද සිසු දළදාවේ ඉන්න කුරුඳුකොට පඤ්ඤාසාර ස්වාමීන් සමග උන්වහන්සේ මේ පණිවිඩය අපිට ගෙනල්ලා අපි ගැන අපේ අවධානය නැවතවරක් අපි යොමු කරලා අපි ඒ පවුල් 30ට රුපියල් 4000 ගානේ මං හිතන්නේ මට හරියටම ගාන මතක නැහැ. මොකද ඒවයි ගානක් තමයි. 150,000 විතර උදුළු පන්සලේ දීර්ඝ කාලයක් තිස්සේ අවුරුදු 25කට වැඩිය කාලයක් තිස්සේ අපි ශිෂ්‍යත්ව ව්‍යාපාර ව්‍යාපෘතියක් කරගෙන යනවා. මඩුකන්ද සිසු දළදාවේ ඉන්න කුරුඳුකොට පඤ්ඤාසාර ස්වාමීන් සමග උන්වහන්සේ මේ පණිවිඩය අපිට ගෙනල්ලා අපි ගැන අපේ අවධානය නැවතවරක් අපි යොමු කරලා අපි ඒ පවුල් 30ට

බොහොම ගැඹුරු ලෙස කල්පනා කරලා අපේ කමිටියේ ඉන්න අනිත් අයත් සමග සාකච්ඡා කරලා අපි මේ තීරණය කරා මේ මේ මේ විජේබාහු ගම අත්තරසම ආදර්ශ ගම්මානයක් හැටියට අපි නම් කරලා අපි ඒක ඒ වෙනුවෙන් අපේ අවධානය යොමු කරන්න. එතකොට මේ ඒ ආදර්ශ ගම්මානයක් කියන්නේ මේ බූයේ ගම තියෙනවා මම කියන්නේ වවුනියන් ඉඳන් ටිකක් ඈත නිසා පඩුකන්දේ හාමුදුරන්ගේ ගෝල ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා කලුකුණ්ණම් මඩුව කිරිකරුණ රජමහා විහාරයේ කියන්නේ ඒක ඇත්තටම තියෙන්නේ වවුනියන් ඉඳන් කිලෝමීටර් පල්ලෙහාට එනකොට වවුනියන් ඉඳන් අනුරාධපුරේ පැත්තට එනකොට මැදවච්චියේ පැත්තට එනකොට කිලෝමීටර් 10ක් විතර ඇතින් එතකොට කලුකුණ්ණම් මඩුවේ තියෙන කිරිකරුණ රජමහා විහාරයේ විහාරාධිපතිම පඤ්ඤා රතන හාමුදුරුවෝ මේ පඤ්ඤා රතන හාමුදුරුවෝ හරහා තමයි අපි අර හොඳ නායකත්වයක් දෙන තරුණ හාමුදුරුවරු මේගොල්ල හුඟක්ම බණ භාවනා ධර්මයනුවට වඩා ඒ වගේම රටේ ඒ පළාතේ ජීවත් වෙන ජනතාවට නායකත්වයක් දෙන ස්වාමීන් වහන්සේලා ඔවුන්ගේ හැමතිස්සෙම ඔවුන්ගේ ජීවන මාර්ගය ගැනත් ඔවුන්ගේ ජීවිතය ගැනත් අවබෝධයෙන් ඉන්න ස්වාමීන් වහන්සේ නිසා පඤ්ඤා රතන හාමුදුරුවන්ගේ නායකත්වයෙන් යුතුව අපි ආදර්ශ ගම්මානයක් හැටියට මේක නම් කරගෙන විශේෂයෙන්ම තමන්ගේ වගකීම මොකද්ද නායකත්වයේ දෙන්නේ කොහොමද සාරධර්මණු ජීවත් වෙන්නේ කොහොටද ඉදිරි කාලයේදී ඉරිසියාව ක්‍රෝධේ වෛරය පසගලා අර බුදුහාඳුරු මේ කිව්වා වාගේ අත්තහි අත්තනුනාතෝ කෝවිනාතෝ පරෝසේ කියලා මං හිතන්නේ ඒක මේ මේ ධම්මපදේ 12 වෙනි මං හිතන්නේ පරිච්ඡේදයේ තියෙන ගාතාවක් ඒ තමන්ට තමන් වෙනුවෙන් කැප වෙලා තමන්ගේ පෞල් සංස්ථාව දිනු කිරීමට අපි ටිකක් බැරෑරුම් ව්‍යාපෘතියක යෙදෙන්න දැන් ඉදිරි කාලයේ දෙන්න මේ දවස්වල ඒක මේ මේ මේ ඩිසයින් කරගෙන යනවා. ඒකනේ ඒකට අවශ්‍ය කරන දේවල් මොනවද? ඉතින් මේකට කරන්න හොඳම විදිය තමයි අපි ඒ පළාතේ මේ ගමේම ඉන්න දැරිවියක් ඉන්නවා. ඒ දැරිවිය උසස් පෙළ කරලා මං හිතන්නේ මීට අවුරුදු 3-4කට ඉස්සෙල්ලා වගාවල් වලට යොමු වුණා මොකක් හරි අවසනවන්ත දරිද්‍රතාවයක් නිසා දැන් ඒ දැරිවිය යම් කිසි විදියක ගණිතය පිළිබඳත් අවබෝධයක් තියෙන නිසා අපි දැරිවිය ඇත්තටම යම් කිසි දීමනාවක් දීලා මාසයකට දීමනාවක් දීලා දැරිවිය මේ ව්‍යාපෘතියේ බිම් මට්ටමේ සම්බන්ධීකරණ නිලධාරිනියක් හැටියට බයිසිකලයකුත් එක්ක පුස්සයිකලයක් එක්ක ඒ තරුණිය දැරිවිය අපි දැන් එකට යොදවලා තියෙනවා. ඉතින් අපේ බලාපොරොත්තු පැතුම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ආදර්ශ අපි සෑම අංශයකින්ම මේ ගැන බලන්න යන්නේ. අපි දැන් මේ දවස්වල අපි සංගණනයක් කරගෙන යන්න පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙන්නේ. මේ සංගණනයේදී අපි මේ ගමේ ඉන්න පවුල් 27 ඔවුන්ගේ පවුල් සංස්ථාව පිළිබඳ හොඳ අධ්‍යයනයක් ගන්නවා. මේ ළමයි කී දෙනෙක් ඉන්නවද? තාත්තායි අම්මයි ඉන්නවද? තාත්තායි අම්මයි දෙන්නම ඉන්නවද? ඒ අය කසාද බැඳලද? මොනවාගේ වැඩද? දෙමෝපියම් දෙන්නම වැඩ කරනවද? ශරීර සෞඛ්‍ය පැත්තෙන් ඒ පවුල් සංස්ථාව මොන වගේ තත්ත්වයකද ඉන්නේ? මත්පැන් පාවිච්චිය, ඒ වගේම ඔවුන්ට තියෙන ඔවුන්ගේ පාසල් යන දරුවන්ගේ තියෙන තත්ත්වය, පරිසර මම සෞඛ්‍ය තත්ත්වය කිව්වා වගේම රැකියාවන් පිළිබඳත් ඒ වගේ සම්පූර්ණ සංගණනයක් කරලා අපි තේමාවන් පහක් යටතේ ඒගොල්ලන්ගේ ජීවිතය නඟා සිටුවීමට අවශ්‍ය කරන අත්වලක් වෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉතාමත්ම සන්තෝෂයි කියන්න මේ හැමතිස්සෙම අපි ඔස්ට්‍රේලියාවේ ඉඳලා මේ මේ අපිට ඒ තමන්ගේ මවුරටට තියෙන කැක්කුම නිසා තමන්ගේ ආදරය සහ සෙනෙහස නිසා මේ කරන වැඩ ගැන මම්මගේ මේ මිතුරු දොස්තරලා කීප දෙනෙක් සමග මෙහේ නිකම් මම කියනකොට ඒගොල්ලා මට එකපාරටම කිව්වා මේ අයියෝ ඔස්ට්‍රේලියාව ඉඳන් ඔය මේ AI ගේ සෞඛ්‍ය ගැන බලන කටයුතු වලට ඕගොල්ලන්ගේ අවධානය අනිත්‍යවට යොමු කරන අපට දත්ත ටික හොයලා දෙන්න අපි ඒකට දායක වෙන්නම් කියලා. ඉතින් මට හරි සන්තෝෂයි ඒක වුණා. මොකද මේ අය ලංකාවේ ඉඳගෙන මේ වගේ දෙයක් කිරීමට පෙළඹුණේ ඇත්තෙන්ම ඔස්ට්‍රේලියාවේ සිටින ස්පර් සංවිධානයේ තියෙන මේ වගේ නායකත්වයක් දීලා කරන වැඩක් නිසාත්. ඒ වගේම අපිට ඒ වැඩ කරගෙන යන්න බෑ අපිට මේ මෙල්බන් නගරයේ ආශ්‍රිතව මේ ජීවත් වෙන අපි ශ්‍රී ලංකා ප්‍රජාවෙන් අපට යම්කිසි විදිහක සහයෝගයක් දෙන්නේ නැත්නම්. ඉතින් මම අතුළු මගේ කාර්යක සභාවේ ඉන්න සෑම කෙනෙක්ම දන්නවා හැම කෙනෙකුටම ඔය විදිහේ කැපවීමක් කරන්න අමාරුයි. ඉතින් කරන අයට වතු උදව්

0: වෙන්න පුළුවන් නම් ඔබ ආහන ප්‍රේක්ෂකයන්ට ඔබලට සතුට වෙන්න පුළුවන් ඔබලා දෙන සෑම මේ මුදලක්ම සහයෝගයක්ම අපි මේ හරියට යන්න ඕන තැනට යවලා මේ හොඳට තම තමන්ගේ මුදල් වලින් ගන්න පුළුවන් උපරම ප්‍රයෝජන ගන්න අපි ඉස්සරත් අවුරුදු 30ක් තිස්සේ සංවිධානයක් හැටියට මේ විදිහට වැඩ කරගෙන ඉන්න බෑ අපිට ඒ වගේ යම් කිසි විදියක ජනතාවගේ ප්‍රසාදයක් වගේම විශ්වාසයක් තිබෙන්නේ නැත්නම් ඉතින් එතකොට මට හරි සන්තෝෂිත වුණා අර ලංකාවින් නැකට නෑ අපි ගිහිල්ලා ඔයා අපිට මේ සාමාන්‍ය දත්ත ටික දෙන්න අපි එතකොට අපේ ඉන්න මිතුරෝ ඉන්නවා දොස්තර උරුවන් රවද්දපුරේ ඒ වගේම කොල්ලමිඳන් විශේෂක් උරුමනක් යන්න පුළුවන් ගිහිල්ලා අපි වෛද්‍ය සහායනයක් එතන තියලා එයාට අපි උදව් කරන්නම් කියලා. ඒ වගේම ඒක පැත්තක් එතකොට ඊට පස්සේ අධ්‍යාපනයේ තියෙනවා පවුල් සංස්ථාව තියෙනවා ඒ නායකත්වය පිළිබඳ මේ අයට උගන්වන්න ඕන තමන්ගේ දෛවය තමන්ගේ අතට ගන්න ඕන මිසක් ආණ්ඩුවක් තියා බලන් සිටියට කවදාවත් ඒක කෙරෙන්නේ නැහැ කියන එක වටහා ගන්න ඕන. ඉතින් ඒ නිසා මේ මං හිතන්නේ මේක ඉතාමත්ම වැදගත් පූර්වාදර්ශයක් ඇත්තටම අනිත් සංවිධාන වලටත් මේ වගේ වැඩක් කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි අපේ දෙවනි ව්‍යාපෘතිය. තුන්වෙනි එක අපි ඇත්තටම මුල්ගල තියලා ඉවරයි. මම පැතුම් ඔබතුමාටත් මං හිතන්නේ මුණ ගැහුණා ගල්ගමේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ මං හිතන්නේ ඔස්ට්‍රේලියාවට දැන් මාස දෙකකට පමණ පෙර කාලයකදී සතිතුනක චාරිකාවක උන්වහන්සේ දුනා. උන්වහන්සේ තමයි සොප්මල් ගස්කඩ අර මේ පුරාවිද්‍යා සංකීර්ණය සම්පූර්ණයෙන්ම 2019 ඉඳන් මේ වෙනකොට පුදුම විදියට දිනු කරලා තියෙනවා. උන්වහන්සේ දැන් එතන මේ අලිකුට්ටි ගැවසුණු ස්ථානයක දැන් ඇත්තටම ඉතාමත්ම ලාරිම ලස්සන යා යුතුම තැනක් මං හිතන්නේ වවුනියාවේ ඉඳන් විනාඩි 45ක් විතර යනවා. මොකද ඒ යන්න අර නන්දි මිත්‍ර ගම නාමල් ගම බෝගස්ව එක දෙක පහු කරගෙන ගිහලා පරාක්‍රමපුරින් තමයි හැරිලා යන්න තියෙන්නේ ඔය සම්මල්ගස්කඩට. ඉතින් ඒ පරාක්‍රමපුර සම්මල්ගස්කඩ විහාරයේ තියෙන තැන නම් බෝගස්ව පරාක්‍රමපුර කියන ටවුම ඔබලට මතක ඇති යුද්ධ කාලේ ජනක පෙරරා ජෙනරාල් ජනක පෙරරා ඒ පැත්තේ සාල සංග්‍රාමයකදීලා මේ පල්තාලත නිදහස් කරගත්ත වැලියෝ ප්‍රදේශයේ. ඉතින් මේ වැලියෝ ප්‍රදේශයේ පරාක්‍රමපුර ගමේ මේ ඇත්තෙන්ම අර කොළඹට කිරි අපට කැකිරි ප්‍රශ්නේ දිගටම තියෙනවා. ඒ පැතිවල විද්‍යාලවල ගුරුවරු නැහැ. මේ විශේෂයෙන්ම ගණිතය විද්‍යාව උගන්නන වගේ මේ විෂයන් වලට භූගෝලය වගේ වටුණත් නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේට අපි සංවිධානය උදව් කරලා මීට අවුරුදු කමාරකට පෙර මේ සිග්නස් තක්ෂිලාව කියලා පරාක්‍රමපුර බිල්ඩිමක් උන්වහන්සේ ගීඩමක හදලා තියෙනවා. එතන උපකාරක පන්ති තියෙනවා දරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ. මේකට 25ක් විතර දරුවන් මුලදී ආපු තැනට දැන් දරුවන් එනවා සෑහෙන සංඛ්‍යාවක් 140ක් සිටියා. මම ගිය ඒ 19 වෙනිදා ගිය මාසේ මම ගිය අවස්ථාවේදී එතන 140ක් විතර දරුවන් ඇවිල්ලා හිටියා ඒ උපකාරක පන්ති වලට. ඉතින් ඒවට යන බරපැන ඔක්කොම දරන්නේ අපේ සංවිධානය නෙවෙයි. නමුත් එක එක කට්ටියව බාර අරගෙන නමුත් බිල්ඩිම හදලා දෙන්න සංවිධානයෙන් උදව් කරා. මේ අවස්ථාවේදී විශේෂයෙන් අපි 19 වෙනිදා ජූනි 19 වෙනිදා ගිහිල්ලා පැතුම් ඒ බිල්ඩිමේ අවසාන කොටස වන ICT සංකීර්ණය, ඒ කියන්නේ කම්පියුටර් සෙන්ටර් එක හැසදීමට දෙවන තට්ටුවේ මුල්ගල මේ පල්ලෙහා දෙවන තට්ටුවට යනකම් පල්ලෙහා ඉඳන් උඩට යනවා. ඒකේ මුල්ගල නෙවෙයි, ඒකේ මේ තියෙන මේ බිත්ති බැඳලා ඒක හදලා ස්ලැබ් එක දාලා ඒ ඔක්කොම කරන්න මං හිතන්නේ ලක්ෂ 20ක් විතර වියදම් වෙන වැඩක් ඒක. ඉතින් මේ ඉතාමත් සතුටුයි කියන්න මෙල්බර්න් වල සිටින ඉතාමත්ම මේ වගේ දේවල් ගැන සංවේදී දායක මහත්මයෙක් මට නම කියන්න අමාරුයි. මහත්මයාගේ නම මොකද මම අමාරුවක් නෙමෙයි මට ඒ මහත්මයාගේ අවසර ගන්න තුන නම කියන්න බෑ. නමුත් මේ මහත්මයා අපි කරන සත්ක්‍රියාවන් දැකලා සංවිධානාව ඇතුළු අපේ සංවිධානයේ ආයව රංජිත් සොයිස මහත්මයා වෙනි ආයව සම්බන්ධ කරගෙන කීර්ති ජයසූරි මහත්මයා වගේ අය ඒක සත්ක්‍රියාවට සෑහෙන දායකත්වයක් දරන නිසා අපට පුළුවන් වුණා ඒ ICT සංකීර්ණය හදා ගැනීමේ පළමු පියවරල් ටික ගන්න. ඉතින් මං හිතන්නේ ඒ පරාක්‍රමපුර කියන්නේ ඇත්තෙන්ම වවුඩියාවන තුතුරු පළාතේ මේ ඉස්සර තර්ජිත ගම්මාන මේවට කුටි ප්‍රස්තවාදීන් පහර ගාලා මිනිස්සු මරනකොට පදවිය ශ්‍රීපුර මේ ඔක්කොම එක ළඟලක තියෙන්නේ මේ දියෝපු මිනිස්සු. ඉතින් මේ පළාත්වල ඉන්න අයව ශක්තිමත් කිරීමට අපට යුතුකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. ඔවුන් අර මං කිව්වා වගේ forgotten Sri Lankan citizens. They are going to cover the Vedipura Balanna Thita Noek Noek Dushita Kriyawan Ola Dhyanayata Bhaagyan Imata Avasthava Kapila Abadhi Abadhi Lati. You know, Ekat Abhi Valakpanar Mangisya Laki Vage Tamange Ratata Vage Kima Tamange Pausangstava ඉදිරියට ගිනියම සාරධර්ම අනුව ජීවත් වීම මේ වගේ නායකත්වයක් තියෙන ඒ වගේන වැටහීමක් තියෙන දරු කැලක් බිහි කිරීමේ පරමාර්ථයෙන් තමයි ඒ අපි ඒ සිග්නස් තක්සලාව ඒකේ දෙවෙනි පියවර උදව් කරන. ඉතින් මේ මේ ව්‍යාපෘති තුන තමයි මම මේ දවස්වල එකක් නම් දැන් පටන් අරන් ඉවරයි. එකක් සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒ කියන්නේ නිකුඩා ගමේ ඒ කෙරිච්ච මේ ඩ්‍රේනේජ් සංකීර්ණය අපි ඒක හදලා ඉවරයි. එතකොට බූවැලේ බූඔය මල්වතුය මේ විජේබාහු ගමේ වැඩ කටයුතු අපි දැන් පටන් ගන්න. ඒකේ අධීක්ෂණ ටික කරගෙන ඒකේ ප්ලෑන් එක හදාගෙන යනවා. ඉතින් මේ මේ සබ්මල් ගස්කඩ ගල්ගමේ සන්තබෝධි ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් කරන ඒ සිග්නස් තක්සිලා විතුරු පියවර කරන්නත් අපි පටන් අරන් තියෙනවා. ඒක මං හිතන්නේ පහුගිය ලබන මාස 6 තුලත අපි ඒක හදලා ඉවර කරන්න ඕන. මොකද මේ මේ මෝසම් මෝසම් වැසි පටන් ගන්න ඉස්සෙල්ලා ස්ලැබ් එක දාලා වහලා ගාලා අඩු ගානේ බිල්ලිම හදා ගන්න බලාපොරොත්තු වෙනවා. මෝසම් වැසි පටන් ගන්න සාමාන්‍යයෙන් නොවැම්බර් මාස අන්තිමට විතර නැගෙනහිර මෝසම් සුළඟෙන් ඉස්සෙල්ලා.
1: බොහොම ස්තුතියි. බොහෝ වේලාවක් කතා කළා. අපි සුප්‍රාර්ථනා කරනවා බෑදුළු කණ්ඩායමට මේ සියලුම වැඩ කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය මූල්‍යමය ප්‍රතිපාදන ලැබේවායි කියලා. ඒ වගේම අද ලංකාවින්දලා මේ පිළිබඳව අපි දැනුවත් කිරීම පිළිබඳව අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන්.
0: ආයිබෝවන් ඔබට ජය ශ්‍රී.

0: සමාජ මාධ්‍ය කියලා කියන්නේ අද මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා තිබෙන බොහෝ හොඳ වැඩවලට වගේම නරක වැඩවලටත් උල්පන්දන් දෙන එහෙම නැත්නම් සම්බන්ධීකරණය කරගන්න පුළුවන් මාධ්‍ය ක්‍රමවේදයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය දුවා දරුවන් පුංචි ළමයි ඒ වගේම ටීනේජර්ස්ලා අතරට ගිහිල්ලා අපි දන්න නොදන්න බොහෝ අයතා වැඩත් සිද්ධ වෙන වෙලාවල් අපි දැකලා තිබෙනවා. මේක වැඩිහිටිය ඇත් කරනවා නැතුවා නොවේ. නමුත් බාල පරම්පරාව සෝෂල් මීඩියා හරහා බොහෝ ලෙස අනවශ්‍ය දේවල්ට යොමු වෙලා තියෙනවා කියලා තමයි වාර්තා සඳහන් කරන්නේ. අපි ඒ පිළිබඳව තමයි අපි ඊළඟට මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. ආචාර්ය රසිකා කුමාරසිංහ මහත්මියත් එක්ක දැන් අපි දුරකථනයෙන් අද සම්බන්ධ වෙනවා මේ පිළිබඳව කතා කරන්න. අයිබෝන් රසිකා.
1: අයිබෝන් පැතුම්.
0: මේ සෝෂල් මීඩියා සහ ටීනේජර්ස්ලා අතර ඇති වෙලා තිබෙන සංනිවේදනයේ වර්තමාන සමාජයේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් විදිහට මතක් කළා වගේ අයහපත් බලපෑම් රසක් මේ සෝෂල් මීඩියා නිසා එල්ල වෙලා තියෙනව නේද?
1: ඔව් පැතුම්, අපේක කතා කරන මාතෘකාවක් අද. සෝෂල් මීඩියා කියන එක එයාලගේ ජීවිතයට යහපත් වගේම අයහපත් බලපෑම් රසක් එල්ල කරනවා. අපි යහපෑම් ගැන බැලුවොත් එහෙම, ඒ කියන්නේ පොසිටිව් ඉම්පැක්ට් එකක් තමයි. අපි දැන් අපේ ටීනේජර්ස්ලා ගත්තොත් එහෙම, එයාලා අපි කියන්නේ ඉපදුනේ ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියාගෙන කියලා. එයාලා මේ මිතුරන් සහ පවුලේ අයත් එක්ක සම්බන්ධතාවයන් ඇති කරගන්නේ මේ සෝෂල් මීඩියා නැත්නම් ස්මාර්ට් ෆෝන්ස් හරහා. ඒක එයාලට පහසුවක් සම්බන්ධතා පැවැත්වීමට. ඒ වගේම තමයි දැනුම සහ අධ්‍යාපනයේ සඳහා. දැන් පාසල්වලත් ගොඩක් වෙලාවට ඩිජිටල් මෙවලම් භාවිතා කරන නිසා මේ දේවල් තුළින් එයාලට දැනුම සහ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක අර නිර්මාණශීලීත්වයට ප්ලැට්ෆෝම් එකක් එයාලට හදලා දෙනවා. ඒ කියන්නේ තමන්ගේ දක්ෂතා, ඡාය උපකරණ ලිවීම, වීඩියෝ නිර්මාණ වගේ දේවල් ලෝකයට පෙන්වන්න එයාලට අවස්ථාවක් ලබලා දෙනවා. ඒ වගේම තමයි එයාලට තමන්ට සමාන රුචි අරුචිකම් තියෙන ගෲප් එකක් මේ සෝෂල් මීඩියා හරහා ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒව බෙදා හදා ගන්න පුළුවන්. ඒවට සහයෝගය ගන්න පුළුවන්. ඒව තමයි අපි දකින ධනාත්මක බලපෑම්. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම අද කතා කරන්න වෙලා තියෙන මාතෘකාව ඍණාත්මක කියන්නේ නෙගටිව් ඉම්පැක්ට්. මේ සෝෂල් මීඩියා නිසා ඇති වෙලා තියෙන ලොකුම නෙගටිව් ඉම්පැක්ට් එක තමයි මානසික ආතතිය සහ අපීඩනය. මොකද දන්නවද, මේ සෝෂල් මීඩියා හරහා අපි දකින ජීවිත එයාලා හිතනවා මේ අනිත් අයගේ පරිපූර්ණ ජීවිත කියලා. එයාලා තමන්ගේ ජීවිත නැත්නම් තමන්ගේ අඬුල් හුඬුකම් ඒවත් එක්ක සසඳන්න ගිහිල්ලා අර ෆියර් ඔෆ් මිසින් අවුට් කියන්නේ ඒ වගේ දේවල් වෙලා අර මානසික ආතතිය සහ මානසික අවපීඩනය ඇති වෙනවා. ඒ වගේම තමයි සයිබර් ගුලි. මේ දියුණු රටවලත් ලංකා වගේ රටවලත් ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සයිබර් බුලි. ඒ තමයි අන්තර්ජාලය හරහා අපහාස කිරීම, බියවැද්දීම්, කොන් කිරීම් වලට දරුවන් ලක් වෙන්න පුළුවන්. තව එක තමයි එබ්බෙහි වීම සහ නින්ද අහිමිවීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ගොඩක් දරුවන් රාත්‍රී කාලයේ වැඩිපුර දුරකථනය භාවිතා කිරීම නිසා නින්ද නොයන්නේ දේවල් වලට ලක් වෙනවා. එනිසා මොකද දන්නාද වෙන්නේ, එයාලගේ දෛනික අධ්‍යාපන කටයුතු, එතකොට තමන්ගේ ගෙදර වැඩ, තමන් ඇත්තටම තියාගන්න ඕනි මපියන් එක සහෝදර සහෝදරියන් එක්ක යාළුවොත් එක තියාගන්න ඕන සම්බන්ධකම් මෙයාලට මගහැරිලා යනවා. ඒ වගේම තවත් කතා කරන්න ඕනේ වැදගත්ම මාතෘකාවක් තමයි පැතුම්, පෞද්ගලිකත්වයට සිදුවන හානි. මොකද මේ අතෝමතික විදිහට සෝෂල් මීඩියා භාවිතා කිරීමේදී එයාලට ලිමිට් එකක් හොයාගන්න බෑ. එහෙම වුණාම එයාලා මොකද කරන්නේ, තමන්ගේ පෞද්ගලික දේවල්, ඕක දෙමාපියනුත් කරන වැඩක්, මං දැක්ක පහුගිය දවසේ රෝලෙවල් එලෙවල් රිසල්ට්ස් එහෙම ෂෙයා කරනකොට ළමයින්ගේ විභාග අංක ඒවත් එක්කම මේ සර්ටිෆිකේට්ස් ෆේස්බුක් වල එහෙම දාලා තිබුණා. ඉතින් අර සීමාවක් තුව තමන්ගේ පෞද්ගලිකත්වය ෂෙයා කිරීම තුළින් නැත්තම් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම තුළින් අනතුරු වලට මුහුණ දෙන්න පුළුවන් නොදැනවත්කම නිසා. මොකද තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙනවා. ඉතින් දෙමාපියන් අමල තාත්තලා වැඩිහිටියන් විදිහට අපි මොකද්ද කරන්න ඕනේ? අපි විවෘතවල් දරුවත් එක කතා කරන්න ඕනේ මේ සෝෂල් මීඩියාවල තියෙන හොඳ නරක පිළිබඳව. ඒක දරුවන්ට අර ගහලා බැලලා නෙවෙයි මිත්‍රශීලීව සාකච්ඡා කරලා සාකච්ඡා කරන්න ඕනේ යාළත් එක්ක. මොකද මේකේ හොඳ දේවල් තියෙන නරක දේවල් තියෙන කියලා. ඒ වගේම තමයි අපි ස්මාර්ට්ෆෝන් එක දරුවෙකුට ලබා දෙනකොට සෝෂල් මීඩියා account එකක් දෙනකොට අපි යාළට දුරකථනයේ පරිගණකයේ පරිගණකය භාවිතා කිරීමට කාලය සීමා කරන්න ඕනේ. එයාලට ඉස්ලාම් කියන ඔයාට දවසකට මෙච්චර කාලයයි මේක භාවිතා කරන්න පුළුවන් කියලා එයාලව එකට පුරුදු කරන්න ඕනේ. ඒ වගේම තමයි දෙමාපියන් ආදර්ශමත් වෙන්න ඕනේ. අපි කියන්නේ අපි කොච්චර කිව්වත් ළමයා අහන්නේ නැහැ. ළමයා ඒව ඉගෙන ගන්නේ අපේ භාවිතය දැකලා. ඉතින් දෙමාපියන් ගොඩක් සෝෂල් මීඩියා භාවිතා කරනවා නම් ස්මාර්ට්ෆෝන් එකෙම ඉන්නවා නම් දරුවත් ඒකට ඇබ්බැහි වෙනවා. ඉතින් ඒ නිසා අපි යාට අපි කියන්නේ අවවාදයට වැඩිදී ආදර්ශය උතුම් කියලා. ඉතින් අපි ආදර්ශයෙන් පෙන්වන්න ඕනේ. දැන් අම්මා තාත්තා පොත් කියවනවා නම් දරුවා පොත් කියන්න පුරුදු වෙනවා. අම්මා තාත්තා ගාඩනින් කරන්න ආස නම් දරුවා පුංචි කාලේ ඉඳන්ම ගාඩනින් වලට හුරු වෙනවා. අන්න ඒ වගේ දේවල් අපි ආදර්ශයෙන් දරුවට පෙන්වන්න ඕනේ. අනිත් එක තමයි අපි කරන්නම ඕන දෙයක් තමයි මේ ප්‍රයිවසි සෙටින්ග්ස් හදලා දෙන එක දරුවන්ගේ ස්මාර්ට් ෆෝන් වලට. දැන් මෙහි වගේ රටවල නම් ගොඩක් පාසල් වලදීත් නැත්තම් අපිට අපි පේරන්ටින් ප්ලෑන් එකක් අපි ගන්නකොට දරුවන්ගේ ස්මාර්ට් ෆෝන් එකට අපි කිඩ්ස් ප්ලෑන් එකක් චිල්ඩ්‍රන් ප්ලෑන් එකක් ගන්නකොට අපිට ප්‍රයිවසි සෙටින් දාගන්න පුළුවන්. මෙයා අවුරුදු 16ට අඩුවෙක් මෙයාට කන්ටැක්ට් කරන්න පුළුවන්. මෙයාලා විතරයි මේ වගේ වෙබ්සයිට් විතරයි බලන්න පුළුවන් කියලා අපිට ප්‍රයිවසි සෙටින්ස් දාන්න පුළුවන්. අන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. මම හිතන්නේ ඔය වගේ දේවල් තමයි සෝෂල් මීඩියා භාවිතා කරන්න දරුවෙකුට දෙනකොට ස්මාර්ට් ෆෝන් එකක් පරිගණකයක් අතට දෙනකොට අපි දෙමාපියන් විදිහට වැඩිහිටියන් විදිහට හිතන්න ඕන කරුණ.
0: ඔව් අපි ඉතාමත්ම කෙටියෙන් තවත් දෙයක් සාකච්ඡා කරමු රසික. අපිට තිබෙන කාල සීමාව ඉතාමත්ම සීක්‍රෙන් ගෙවිලන් නිසා දැන් මේ සෝෂල් මීඩියා මේ එක්ක නව යෝන් දරුවන්ගේ අපරාධ අනුපාතය කියන්නේ යූත් ක්‍රයිම් රේට් එක එහෙම වැඩි වෙලා තියෙනවා කියලා වාර්තා සඳහන් කරලා තියෙනවා. කොහොමද මේක වෙන්නේ?
1: ඔව් ඇත්තටම මේ සෝෂල් මීඩියා නිසා සෝෂල් මීඩියා මේ යූත් ක්‍රයිම් වැඩිවීමට ඍජුව හෝ වක්‍රව බලපාන ප්‍රධාන හේතුවක් බව පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මොකද දන්නවද මේ අපරාධ ප්‍රසිද්ධ කරනවානේ මේ සෝෂල් මීඩියා හරහා අපරාධ ප්‍රසිද්ධ කරනවා. ඒ වගේ මේවට වීරත්වයක් ලබා දෙනවා. කියන්නේ ග්ලොරිෆිකේෂන් වගේ දෙයක් කරනවා. එතකොට ඔය TikTok Instagram වගේ දරුවන් භාවිතා කරන ඒවා හරහා මේ දේවල් කරාම යාලා දකිනවා views වැඩි, likes වැඩි, comments වැඩි. එතකොට යාලා ඒව කරන්න පෙළඹෙනවා. ඒ වගේම තමයි මේ social media හරහා වැරදි කරන කල්ලිවලට, වැරදි මිනිස්සුන්ට මෙයාලව groom කරන්න පුළුවන් මේ gangs වලට. සංවිධානාත්මක කල්ලි කියන්නේ ඒ වගේ ඒවට grooming කරලා ගන්න පුළුවන් දරුවන්ව. ඒ වගේම ඔය නීති විරෝධී රැකියා, ඒ කියන්නේ මද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට ළමයිව පොළඹවන්න ග්‍රූම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අර ප්‍රචණ්ඩත්වය කියන එක සාමාන්‍යකරණය වෙනවා. මොකද ඕක දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්නකොට Instagram videos අපි අර TikTok video එකක් බැලුවම ඒ જાතියේනේ දිගටම එන්නේ. ඉතින් ඕක දිහා දිගට බලාගෙන හිටියාම මෙයාලා මේකට අර ඩිසෙන්සිටයිස් වෙනවා වගේ දෙයක් වෙනවා. ඒ කියන්නේ මෙයාලට මේක සාමාන්‍ය ප්‍රචණ්ඩත්වයක් කියන්නේ. ඉතින් මේ අනිත් එක තමයි අර සයිබාරවල් කියන දේවල් අන්තිමට එනවා සැබෑ ලෝකයට. අර ඔන්ලයින් අපි කට්ටියත් එක්ක දාගන්න රණ්ඩු එළියට ඇවිල්ලා පලිගැනීම් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලට අර ළමයි යොමු වෙන්න ප්‍රධාන තියෙන්නේ අර දෙමාපියන්ගේ අවධානය යොමු වෙලා ඒ ළමයි මේ සයිබ අවකාශය තුළට ඇදිලා යන එක. ඉතින් මේවත් එක තමයි මේ අපරාධ සෝෂල් මීඩියා හරහා වැඩි වෙලා තියෙන්නේ.
0: රසික තවත් බොහෝ දේවල් කතා කරන්න තිබුණත් අපිට ලැබිච්ච කාල සීමාව ගෙවිලා ගිහිල්ලා තියෙන නිසා ඔබට සමු දෙන්නට සිද්ධ වෙනවා. අපි ලබන සතියේ මේ පිළිබඳව ටිකක් දීර්ඝ ලෙස වෙලාව අරගෙන කතා කරමු.
1: ඔව් ඇත්තටම මේ අපි අර කතා කරන්න ඕන මාතෘකාවක් තව තියෙනවා. ඕස්ට්‍රේලියාව වගේ රටවල නීති පවා වෙනස් කරන්න සිදු වුණා. මේ ඇඩල්ට් ක්‍රයිම්ස් ඇඩල්ට් ටයිම් වගේ නීති පවා ගේන්න සිදු වුණා මේ දේවල් නිසා. මේකට ඉස්සරහට ලොකුට කතා කරන්න ඕනේ මාතෘකාවක් වෙලාව අරගෙන බැතු.
0: හොඳයි බොහොම ස්තුතියි ආචාර්ය රසික කුමාරසිංහ මහත්මිය තමයි ඒ අපිත් එක්ක සම්බන්ධ වුනේ. අපි ආයට සමුදෙන ගමන්ම අද දවසේ වැඩසටහනෙන් ඔබෙන් සමුගන්ටත් සූදානම්ක් තිබෙනවා. හරියටම ලබන සවුදාත් රෑ 8ට ස්වර්ණ FM අරගෙන අපි එනවා ඔබව සොයාගෙන. එතෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රහයි සතියක්. ආයිබෝවන්.